0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Velau de pahai vinari panas hatai.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔබට කියන්න යන්නේ ඔබේ ළඟින් පෙනෙන කෙනෙක් එක්ක වුණත් කිසිම වෙලාවක බෙදා ගන්න ඕනේ නැති රහස් පහක් ගැන. පළවෙනිම දේ ඔබේ අනාගත ඉලක්ක සහ සෙහින. ඒ කියන්නේ ඔබ ඊළඟට කරන්න යන ලොකුම වැඩේ. ඔබේ ඊළඟ ඉලක්කය මොකක්ද කියලා කාටවත් කලින්ම කියන්න යන්න එපා. ඔබ ඒ ගැන හැමෝටම කියන්න ගියොතින් ඒකෙන් ලැබෙන මානසික තෘප්තිය නිසා ඔබේ උනන්දුව අඩුවෙනවා වගේම අනුන්ගේ ඍණාත්මක අදහස් නිසා ඔබේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා නිහඬව වැඩ කරලා ඔබේ සාර්ථකත්වයට උත්තර දෙන්න ඉඩක් දෙන්න. දෙවෙනි කාරණාව ඔබේ ආදායම සහ මුදල් තත්ත්වය. ඔබ ළඟ කොච්චර සල්ලි තියෙනවද කියන කාරණාව වගේම ඔබට කොච්චර ණය ගෙවන්න තියෙනවද කියන එකත් රහසක්ව තියාගන්න. ඔබ ළඟ සල්ලි වැඩිපුර තියෙනවා කියලා දන්නවනම් මිනිස්සු ඔබෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නවා, ඊර්ෂ්‍යා කරනවා. සල්ලි නැහැ කියලා දන්නවනම් ඔබව පහත් කරලා සලකන්න බලනවා. තුන්වෙනි කාරණාව ඔබේ පවුලේ රහස් සහ අභ්‍යන්තර ප්‍රශ්න. ඒවත් කාටවත් කියන්න යන්න එපා. මොකද පවුලක් ඇතුලේ ප්‍රශ්න රණ්ඩු සරුවල් ඇති වෙන එක

0: අයිබන් සබ දැසන ක්ෂයග්‍රහහි වාසනාවන්තු ප්‍රබෝධම දවසක් වෙන කියල ප්‍රාර්ථනා කරන ඔබස්සීලු දෙනාටම හද ජූලි මාසේ විසි දෙවෙනිදා බදාදා දවස අයිබන් සුබදැසනක් මේ කලා.
1: අයිබෝන් ගහන් සුබෝ දැසනක්
0: අද සුදනම අපි ජාතික ධාරාවේ පුවත්පත්වල ඒ වගේම ලක්හඬ ප්‍රවෘති අංශයක් දවසදී වාර්තා කළ තියෙන ප්‍රවෘති ඒ වගේම අනෙකුත් තොරතුරු සඳහා අපි අවධානය යොමු කරන සූදානම් ලක්හන මෝනින් නිවුස් අලට එක් ආරාධන කරන ඔබට FM 93.5 ලක්හන මෝනින් නිවුස් අලට එක් එකතු වෙන්න. අපි යන සූදානම් දවසේදී දිනමින පුවත්පතට අවධානය යොමු කරන ප්‍රධාන සිරස්තල දිනමින පුවත්පත විතරක් නෙමෙයි අනෙකුත් පුවත්පත් සියල්ලක්ම පාහේ වාර්තා කළ තිබුණ මේකලා ඊ දවසේදී මේ හෝමාගම ප්‍රදේශයේ තිබුණු මේ ගින්න සම්බන්ධයෙන් තමයි තොරතුරු සඳහන් කරලා තිබුණේ. අපි අවධානය යොමු කරමු මේ ඛේදවාචකයේ සම්බන්ධන උද පුවත්පත් මොන විදිහටද වාර්තා කළා තියෙන කියලා හොයලා බලන්න. හෝමාගම ගින්නෙන් මරණ පහයි. තිදෙනෙකු රෝහලේ වැඩ බලන මහේස්ත්‍රාත් කම්හල නිරීක්ෂණය කරයි. කම්කරු නියෝජ්‍ය ඇමතිව වාර්තාවක් ඉල්ලයි. හෙල්මට් කම්හල මුළුමුණින්ම විනාශයි කියලා අදවසදී චමීර ඇලදෙනිය ගෙනන වාර්තාවේ සටහන් කළ තිබෙනවා දිනමින පුවත්පතේ.
2: Yes, again, let's move to the Daily News newspaper. Fire killed in Homagama factory fire. Electrical short circuit suspected. Furthermore, in detail, five employees were killed after a massive fire broke out a factory manufacturing helmet in Katuan Industrial Zone in Homagama yesterday morning. According to Homagama police, more than 80 employees were on duty when the fire erupted. The blaze rapidly spread to the third floor of the building, trapping several workers inside. Let's see more details about it in Sinhala.
0: ඔව් අද මේකලා මේ ඩේලි නිවුස් පුවත්පත් විතරක් නෙමෙයි සිංහල පුවත්පත් සියල්ලක්ම පහය දවස්වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. පස් දෙනෙකු පිලිස්සි මරුට කතකුත් ඒ අතර තිනර් බාල්දි ගිනි පුපුරෙන් හෙල්මට් කම්හල අලුවෙයි. වසර දෙකක්ම පරිසර බලපත් නැහැ. සිරුරු තුනක් හඳුනා ගන්නත් බැහැ. ගින්න නිවන්න පැය 6ක් කියලා අදවසේදී කඩුවෙල බුද්ධික කුමාරසිරිගින්න වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා ලංකාදීප පුවත්පතේ.
1: දිවයින පුවත්පත සඳහන් කරන ගෙහන් ගිනි නිවන රතාවේ පැය 2ක් ප්‍රමාද වෙලා. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඛේදවාචකයේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ගිනට හේතුව විදුලි කාන්දුවක් රෙජිෆෝම් හාටිනර් කෑන් නිසා ගින සීග්‍රෙන් පැතිරිලා සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිච්චිලා ජීවිත පහක් දැවෙයි කියලා හේමන්ත රන්දුණු අද දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු වලට.
0: අද දිනමින පුවත්පත චාරූප සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යේ පෙරවරුවේ සිට හටගත් ගින්නක් හේතුවෙන් එහි සේවකයන් 5 දෙනෙකු අධික ලෙස පිළිසි මියගොස් ඇති අතර ගින්නට හේතුව සොයා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගිනි අංශයේ විශේෂඥයන් පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලිසිය සඳහන් කරනවා. ගින්න හට ගැනීමත් සමග මුළුමුණින් ප්‍රදේශයේ කළු දුමාරයකින් බැසී ගිය අතර දුමාරය ආග්‍රණය වීමෙන් සංකූලතා ඇති වූ සේවකයන් 3 දෙනෙකු ප්‍රතිකාර සඳහා හොමගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම ගින කර්මාන්ත ශාලාවේ පළමු මහලේ ඇතිවී පසුව අනෙකුත් මහල් කරා පැතිර ගොස් තිබුණු බව සඳහන්. ගින්න ව්‍යාප්ති වීමට බලපා ඇත්තේ හිස්වසුම් නිෂ්පාදනයට යොදා ගන්නා ඇට වර්ගයකට සහ රසායනික ද්‍රව්‍යයකට ගිනි ඇවිලීම නිසා බව දැනට කර ඇති මූලික පරීක්ෂණවලදී සඳහන් වෙලා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළ දෙන්නේ. එතකම මේකල දිනමින පුවත්පතේ සඳහන් කළ තිබෙන ශමීර ඇලදෙනිය ගිනන වාර්තාවක හෝමාගම ගින්නගෙන කම්කරු නියෝජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඇඳවයි. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ප්‍රබල ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ උපදෙස් ලබා දී තිබෙනවා. ගින්න හට ගැනීමට බලපෑ ආසන්නතම හේතු මෙන්ම කර්මාන්ත ශාලාව තුළ ගිනි ආරක්ෂණ හා වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිති නිසි පරිදි පවත්වාගෙන ගොස් තිබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත උපදෙස් ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා ප්‍රධාන සිරස්තලය විදිහට.
1: ඔබ අපි අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලට. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වූ පසුගිය 13 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නරින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 229කට අධික මුදලක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
3: කියන්නේ එක දවසක් පාට බහැල ඔක්කොම සුද්ධ කළා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මදුරු කීටයන් බෝ වෙන තැන්
1: මේ සම්බන්ධයෙන් අද පුවත්පත් උත්තරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කරේ මොනවද කියලා බලන්න.
3: 143ක් විවෘත කිරීමට නියමිත වෙලා තිබුණා. නමුත් තවමත් හැමතැනකම අස්වැන්න කැපෙන්නේ නැහැ. දැනට මේ වන විට වීගබඩා 71ක් විවෘත කරලා තිබෙනවා. ඊයේ වන විට මෙට්‍රික් ටොන් 1910ක් වී මිලදී අරගෙන තිබෙනවා. වියලේ මණ්ඩලයේ විසින් රුපියල් මිලියන 229.35ක් යොදවලා තියෙනවා. මේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් 39500ක් මිලදී ගන්නට ඒ වෙනුවෙන් වියලේ මණ්ඩලයේ මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඔඩපන් ණය ක්‍රමයේ අර්ථය තවත් මිලියන 10000ක් වෙන් කරලා තිබෙනවා. වී ලැබෙන ප්‍රමාණයට මිලදී ගැනීම කරනවා මේ 1910 මෙට්‍රික් ටොන් 1224ක්ම වෙලී දරගෙන තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ තවම ඇවිල්ලා තියෙන මෙට්‍රික් ටොන් 150යි වවුනියාවේ මෙට්‍රික් ටොන් 201යි කිල්නොච්චේ 163යි ඉතුරු ඇවිල්ලා තියෙන මේ ගබඩා විවෘත කර තියෙන තැන් වල සුළු ප්‍රමාණ වලින් සමස්තයක් හැටියට තමයි මෙට්‍රික් ටොන් 1910ක් රජය විසින් විවිධ දේ අරගෙන තිබෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දෙවැනි පුවත්පතර සඳහන් කළ තිබෙනවා එක් දිනකදී මරණ 3ක් ඩෙංගු මරණ 56යි රෝගීන් 77000යි නිල්වැල්ලේ සිව් හැවිරිදි දැරියක් ඩෙංගු වලට බෙලි වහාම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවන්න GMOA ඉල්ලයි කියලා අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සුජීව තත්සර සහ චමින්ද සිල්වා ගෙනන වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා දෙවැනි පුවත්පතේ. අද මේ සම්බන්ධ

0: මදුරුකීටයන් බෝ වෙන තැන් තිබෙනවා. මේ තිබෙන වැසි තත්ත්වයේ මත තැන් තැන්වල ඒ මදුරුවන් වර්ධනය වෙනවා, මදුරුකීටයන් බෝ වෙනවා. ඒක නිසා නිරන්තර අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. ගෙවල් වල අපි අවධානයට ලක් නොවන තැන්වල පවා ඒ මදුරුකීටයන් වර්ධනය වීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුතු සිදු කළ යුතුයි. හැම රාජ්‍ය ආයතනයකම අපි දැනුම් දීලා තිබෙනවා අඛණ්ඩ ක්‍රියාවලිය කරගෙන යන කියලා. රෝගීන් වාර්තාවෙන් වැඩි වෙනවා වගේම අපිට කියන්න පුළුවන් මේ ජනතාවගේ මැදිහත් වීම මත යම්කිසි ආකාරයකට දිස්ත්‍රික්ක තුනක ඇරුණාට පස්සේදී මේ කටයුතු දැන් අර ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හරින පටන් අරගෙන තියෙන්නේ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කේ පවා ඒක වැඩිපුරම කතා බහ කරන්න යන්නේ නැහැ. අවධානම තියාගන්න තව සති තුනක් යනකම් අවධානම තිබෙනවා. අගෝස්තු මැද වෙනකම් ඒ දක්වා එක දිගටම මේ පිරිසු කිරීම කටයුතු කරන්න, මේ MOHPH channel ධාරීන් කැඳවා ගන්න, දුමයින කටයුතු සිදු කරන්න, Tamanට තියෙන ඉතාම කුඩා තැනක පවා සමහර විට වීදුරුවක කොටසක, සෙල්ලම් බඩු කැලේ කොටසක වගේ තැන්වල උණ බම්බු වල පවා මේක ඇති වෙලා තියෙන්නට පුළුවන්. ඒවට තමන්ගේ අවධානය යොමු කරන්න. පාසල් වලත් එහෙමම තමයි. ඒ කටයුතු අඛණ්ඩව කරගෙන යමු. නිර්තික මෝසම් වර්ෂාවත් එක්ක එන මේ කටයුතු අපි යම් කිසි තුරකට පාලනය කරගත්තට පස්සේදී අපි බලමු ඊළඟට අඛණ්ඩව මේකට කටයුතු කරන්නේ කොහොමද කියලා.
1: ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනම් වෙලාව දවසන 6යි
2: විනාඩි 14යි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Very stress and how. Tahatun like Anu Hayam Tanna.
5: FM 93.5. FM 93.7. Lakhana. Radio ITM.
1: Well, that's not high.
2: Vinadi Pahalavai.

0: බලවදසන 6යි විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා. මහින්ද අලුත්ගෙදර ගේනන වාර්තාව දුරගමන් සේවාවට ලංගමයට නවීන AC බස් 600ක් මිලියන 14,400ක් වෙන් කරයි කියලා තදවසේදී සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් අදවසේදී තොරතුරු සඳහන් කළ තිබෙනේ මොනවද කියලා. නගරාන්තර සේවා සහ දුර්ගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායු සමීකරණය කරන ලද නවතම බස් රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කළ තිබෙනවා. රජය ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙත ආසන 49 ආසන 54කින් සමන්විත ස්ටෑන්ඩඩ් මාදලියේ නව බස් රථ 600ක් මෙලෙස මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයති සමහතා ප්‍රකාශ කර තිබෙනවා. එම හතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ තීරණ දැනුම් දීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: දිට්වා කුණාටුවෙන් මව්පියන් අහිමි දරුවන්ට කඩිනමින් දීමනා ලබා දෙන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි. අද චාරුපත් සමගිනුයි තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මුලමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තනය සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. දිට්වා සුලි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එම දීමනාව කඩිනමින් අදාළ දරුවන් වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පතේ හැවිදරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා කරලා තිබුණා. අනිකුත් පුවත්පත්වලත් මේ කළා. මේ ඊයේ අපි දැක්ක සමාජ මාධ්‍ය තුල සහ මේ අනිකුත් මාධ්‍යවල මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරුණා. කිව් දේ නොකළොත් මේ අවසාන පෙරහර වෙයි. දෙවුන්දර බස්නායක නිලමේට KPI ගෙන් මරණ තර්ජන. ගෑන් කුමාර වීරසිංහයි අදවසේදී මේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සරහනට. රටින් පලා ගොස් සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන් පාතාල අපරාධකරුවෙකු වන කංචිපාන ඉම්රාන් විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තිලින මදුසංක මහතාට තර්ජනය කරන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ සම්බන්ධයෙන් පොලිස් අවධානය යොමු කර තිබෙනවා. මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් තෙලින මදුශංක මහතා මෙතෙක් පොලිසියට පැමිණිලක් කර නැතැයි මාතර හා හම්බන්තොට දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WAW ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ තමා KPI ලෙස හඳුනා දෙමින් බස්නායක නිලමේවරයාට කංජිපාණී තර්ජනය කරනු ලබන්නේ දෙවුන්දර පෙරහැරේ නැටුම්වලට ගියවර සම්බන්ධ වූ සියලු දෙනා මෙවරද සම්බන්ධ කරගත යුතුව ඇති බව සඳහන් කරමින් එසේ නොවන්නේ නම් මෙවර පෙරහර ජීවිතයේ අවසන් පෙරහර වනු ඇති බවටද සඳහන් කරමින් එම හඬපටේ කංජිපාණි නිලමේවරයාට තර්ජනය කර තිබෙනවා. කංජිපාණි ඉම්රාන් විදේශිකතව සිටින අතර ප්‍රංශයේ රැඳී සිටින බව සඳහන් වනවා. මාකන්දුරේ බදුෂ්කේ දියණියගේ උපන්දින සාදයේදී 2019 වසරේ අප්‍රේල් මාසයේදී දුබායිහිදී එරට පොලිසියට හසු වූ කංජිපාණි ඉම්රාන් බෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත වසරකට ආසන්න කාලයක් කොළඹ අපරාධ කොට්ටාසේ රඳවාගෙන සිටියා. බන්ධනාගාරගත කිරීමෙන් පසු 2022 වසරේ දෙසැම්බර් 20 වෙනිදා අප ලැබූ ඔහු රටින් පැනගෙන තිබෙනවා. එදා සිට මේ දක්වා ඔහු විදේශගතව සිටි ඔහු ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණා. එතක මේකලා ඒ දවස්වලදී අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ඔස්සේ තවත් හඬපට කිහිපයක් ඒ දවස්වලදීත් වාර්තා වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ඔව් ගියන අද දිවයින පුවත්පත සඳහන් කරන ගියපාර නටපු හැමෝටම නටන්න නොදුන්නොත් ඊළඟ පෙරහැරේ උඹ නැහැ. දෙවුන්දර බස් නායක නිලමේට කංජිපාණි කළ තර්ජනය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශන. පුළුවන් නම් කරලා පෙන්නපන්, කෙරුවොත් 10 දෙනෙකුගේ වලවල් කපන්න වෙයි. දෙහි බාලේගේ ප්‍රතිචාරය කියලා තමයි අද හේමන්ත රන්දුණු දිවේටට ගිනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන මේ සම්බන්ධයෙන්.
0: අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන සූදානම් අදවසේදී ලංකාදීප ලක්කන ප්‍රවෘත්ති අංශය අදවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියකටයි අපි මේ අවධානය යොමු කරන්නේ.
1: සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරේ ලියනගේ මහත්මිය සඳහන් කළා. ඒ අවශ්‍ය වන්නේ විභාගයට පෙනී සිටින අවස්ථාවේ පමණක් බවයි කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
2: දින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 දින ආරම්භ කරා. මාර්ගගත ආකාරයට එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම්පතක් ලබාගින් නොමැති අයදුම් කරුවන් සඳහාද අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම් කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම් කරුවෙක් සිටනවනම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා, දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම දරුවන්ට මතක් කරන්නට කැමති, විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා දක්වා තමයි පැවැත්වෙන්නේ විභාගයට ඉදිරිපත් වීමේදී. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත කුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 7744424 0112 7745

Wonder Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසත 4497 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මකුණා ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙන කොට ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 2 අංක 11 අංක 49 සහ අවසානයේට අංක 64
1: මෙගාපව ජයග්‍රහයි 2603 වන දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මකුණ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට ටී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහයි සුපිරි අංකයේ විදිහට අංක 16 එතකම ජයග්‍රහයි අංක 4 සටහන් වෙනවා අංක 16 අංක 26 අංක 53 සහ අවසානයේට අංක 75. ඒ දවසේදී මේගා පවල උතරයේ ජයග්‍රහයේ සුපිරි අංකේ බවට පත් වුණේ අංක 16. ඒ වගේම පළමු අංකේ බවට පත් වුණේ අංක 16.
0: දරණි දහනේ 2285 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 21 අංක 42 අංක 43 සහ අවසානයේට අංක 80.
1: හඳහන ජයග්‍රහය 1564 වන දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා බලන බෙලු ත්‍රිපතේ සටහන් වෙලා තිබෙනවද මකර ලග්න සංකේතයද කියලා. එතකම බලන ජයග්‍රහය අංක 4 විදිහට අංක 8 අංක 29 අංක 42 සහ අවසානයේ අංක 49 ඔබ මිලදී ගත්තු හඳහන ලුතරයේ සටහන් වෙලා තිබෙනවද කියලා.
0: අද සම්පත 830 වන ජයග්‍රහ දිනුම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහයි අංක සටහන් වෙලා තියෙන්නේ අංක 9 අංක 3 අංක 8 සහ අවසානයේට අංක 2 විදිහට.
1: NLB ජයග්‍රහ 523 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට කිව් ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහයි අංක 5 අංක 7 නැවතත් අංක 5 සහ අවසානයේට අංක 9.
0: සුබදවසක් 371 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මක වුණේ වෘශ්චික ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහයි අංක 11 අංක 53 සහ අවසානයේට අංක 65. එතිකම සුබදවසක් 371 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 9294 විදිහට.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 33යි.

0: වලවදසන 6යි විනාඩි 46යි අපේ සූදානම්. තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නද දිනමින පුවත්පත් සදහන් කළා තිබෙනවා. බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දීර්ඝ කරයි. අද දවසේදී ජයසිරි පේදුරු ආරච්චි ගැන වාර්තාවේ සටහන් කළා තිබෙන දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා.
1: දෙවැනි පුවත්පතත් ගියන අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දෙගටම උසාවිය මග හරින බැසිල්ට මාතර උසාවියෙන් වරෙන්තු. ලංකාවට ආවොත් ආපහු රටින් පිටවීම බෑ. ඒජේ අබේනායකයි අද වාර්තාව දිවයිනට අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට. දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන්
0: මාතර බහිස්රත් අධිකරණයේ ක්‍රියාත්මක වන ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව නඩුවකට දෙවන වරටත් උසාවිය පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හා හිටපු මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලබා දී තිබූ වරෙන්තුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ඊයේ දින නැවත වතාවක් දීර්ඝ කර තිබෙනවා. අයත අයුරින් උපයාගත් මුදල් වලින් මාතර එළිය කන්ද ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති අතර නඩුව කැඳවමින් මින් පෙර අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා කියලයි මේ විදිහට අද දිනමින පුවත්පත සඳහන් කළා තිබෙන්නේ.
1: දෙවෙනි පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීමට නීති ගේනවා. ඇමති වසන්ත සමරසිංහ කියනවා කියලා අද ශමින්ද සිල්වා දිවෙන්ඩගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමෝපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන.
0: මහජන සෞඛ්‍ය සේවාවට අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් හා සුපැහැදිලි අනාගතයක් තිබෙනවා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියයි. මහජන සෞඛ්‍ය සේවා සියවස් සමරුම ජනපති ප්‍රධානත්වයෙන් කියලා අද වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙන වෙ තිබුණේ. මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබෙනවා. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවය ශත සංවත්සරය සමරුම මුලලට සහභාගී වෙමින් මහජන සෞඛ්‍ය සේවාවේ සේවසක සමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පෙරවරුවේ පැවැතුණ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ විසින් සංවිධානය කළ මෙම සමරුම උත්සවයේදී සේවසක් පුරා විශිෂ්ට මෙහෙවර ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගැයීමට ලක්කරන ලදී. ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරමින් එක් එක් නියෝජිතයන් සහභාගී වුණා. එමෙන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අභිමානවත් ඉතිහාසය සඳහන් ශත සංවත්සර සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය අනාගත දැක්ම පිළිබඳව ධවල පත්‍රිකාව, ළමා කතා මාලාව ආදී ප්‍රකාශන ජනාධිපතිවරයාට එහිදී පිළිගන්වනු ලැබුවා කියලා අද ඡායාරූප සහිතව දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
1: ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කළ තිනෝ කෝටි දෙකක කොල්ලයකට හිටපු ඇමති පුතෙක් අත්අඩංගුවට. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අතරතුරු සටහන් කරනවා. පොලිසියට ඇඳලා චීනෙකුගෙන් කෝටි දෙකක් කොල්ල කාලා හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු හතරක් දැලේ කියලයි අද සටහන් කළ තිනේ. හේමන්ත රන්දුනුයි වාර්තාව අරගෙන ඉන්නේ අද දිවයින පුවත්පතට. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු.
0: දිනමින පුවත්පතේ අද සඳහන් කළ තිබුණා සුභාෂිනී සේනානායක ගිරණ වාර්තාවක චීන ජාතිකයාගේ කෝටි දෙකක් පැහැර ගැනීමේ සිද්ධිය හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා. අපි වැඩිදුර විස්තර සඳහා දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා.
1: පොලිස් නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලුපිටියේදී කොල්ල කෑ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම කොල්ලේ මෙහෙවා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින්. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු හිටපු ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ මුණුබුරෙක් වන බවයි පැවසෙන්නේ. මෙම සැකකරුවන් සිව් දිනාගෙන් තිදෙනෙකු මුලින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලේ මෙහෙවා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව අනාවරණය වී තිබෙනවා කියලා තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
0: EPF ETF අරමුදල් ඉතා සුරක්ෂිතයි. අරමුදල් ඒකාබද්ධ කිරීමක් හෝ පෞද්ගලිකරණය කිරීමකට සූදානම් නැහැ කියලා නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත කියයි කියලා සඳහන් කළ තිබෙනවා. දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ ජයසිරි මුණසිංහ ගිරණ වාර්තාවට සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බහිරකාර අරමුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන තොරතුරු අසත්‍ය සහ නොමග යවන සුළු බවත් එම අරමුදල් ඇති සේවක මුදල් රාජ්‍යයේ යටතේ ඉතා සුරක්ෂිතව පවතින බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කර තිබෙනවා. අතීතයේදී මෙම අරමුදල් අවභාවිතා වූ පම්පින් ඩම්පිරන් වැනි කොටස් වෙළඳ පොළ වංචා සහ මහබැංකු බැඳුම් කර වංචා මෙන්ම වර්තමාන රාජ්‍ය මෙම මුදල් සේවක සුබසිද්ධිය වෙනුවෙන් ආරක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා. පවතින අසත්‍ය ප්‍රචාර පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බහරකාර අරමුදල එකිනෙකට ඒකාබද්ධ කිරීමට හෝ එහි පරිපාලනය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. NCM against Justice Minister handed over to Speaker. For the more in detail, a no confidence motion against Justice and National Integration Minister Harshana Nanayakkara was handed over to Speaker Dr. Jagath Wickremaratne by the opposition in Parliament yesterday. Let's see more details about it in Sinhala.
0: අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය භාර දෙයි. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න ගෙනන වාර්තාව අද දිනමින පුවත්පත වෙනුවෙන් අධිකරණ මාත්‍ය හර්ෂන් නානයක්කර මහතාට එරෙහිව විශ්වාස භංගයක් යෝජනාව සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඊයේ බහර දෙනු ලැබුවා. පසුගිය පසුවනදා සහ හයවන දෙදින තුළ මේ ගමුව බන්ධනාගාර තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්තුළු රඳවියන් පිරිස සක් මිය ගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලැබීම තුළ විෂය බහර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානයක්කාර මහතා සිය වගකීම් ඉටු කිරීමට අපොහසත් වී ඇති බවත් එබැවින් ඒ මහතාට එරෙහිව මෙලෙස විශ්වාස භංගයක් යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2412/8/2024 නොවැම්බර් මාස 25 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ විෂය බහර අමාත්‍යවරයාට පවරා ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය බන්ධනාගාර යටිතල පහසුකම් සංවර්ධනය හා තදබදයේ අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිතව ඉටු කර නොමැති බව අවධාරණය කරමින් ඒ හා ආශ්‍රිත ගැටලු මෙම විශ්වාස භංගයට ඇතුළත් කොට තිබෙනවා කියලයි වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. එතකම අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් අලට එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව 06:00
1: විනාඩි 48යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
7: හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
8: Good morning සුබදාසනක් 7යි විනාඩි 6යි වෙලාව හද අපි මුණගැහෙන්නේ බදාදා ජූලි 22 Good morning
9: Good morning කොහමද ඔයාගේ තතු දැන්
8: අවුලන්නේ තාම මැරෙන්නේ නැතු ජීවිතේ
9: නැද්ද එහෙම වෙන්නත් එපා මෙතේ මේ දවස්වල හැමෝම මගේ පරිස්සමෙන් ඉන්නෝනේ මේ වගේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් පුළුවන් වීමේ ප්‍රවණතාවය වැඩි මේ දවස්වල
8: මේ වගේ කියලා කිව්වේ මොනවා
9: කියලා ලෙඩ රෝගානේ එම්බ්‍රිසාව කැස්ස උණ මේ වගේ එක එක ලෙඩ හැදෙන්න පුළුවන් මේ කාලේ
8: මට වෙන්නේ මාව මහැනකොට නේ අප්සෙට් වගේ
9: අපිටත් අප්සෙට් ඔයාලට ඒක තේරෙනවා
8: හතයි අටයි වෙලාව ලස්සන කියමනක් මම දැක්කා චෙස් බෝඩ් එකේ ඉන්න දුර්වලම කෙනාට පුළුවන් කමක් තියෙනවානේ ඒ කියන්නේ බලවතාව ජයක් මේ කියන්නේ කපලා ජයග්‍රහණය කරන්න ඒක චෙස් බෝඩ් එකේ වුණානේ ජීවිතේදී සාමාන්‍ය ලෝකෙදි බෑනේ ඒ කියන්නේ දුර්වලම මිනිස්සයාට බලවත් මිනිස්සුන්ව පාගල පොඩි කරලා දාලා එහෙම නැත්නම් පරාජය පාගල පොඩි කරලා දානවා කියන පැත්තකින් තියමු පරාජය කිරීමේ හැකියාවක් නැහැ ඒක පුළුවන් චෙස් බෝඩ් එකේදී විතරයි හ يعني චෙස් මේ ක්‍රීඩාව කරපුවයි මේ කතාව දන්නවා හැබැයි කොහොම වුණත් අපි අර මේ සමාජය ඇතුලේ අර මේ කියන්නේ බලවත් සහ එහෙම නැත්නම් බලපුලුවන්කාරකම් තියෙන අය සහ බැරි අය අර නෝන්ජල් කියලා චරිත ඉන්නවනේ සමාජේ. අන්න එහෙමයි කියලා වෙන් කරගන්නේ නැත්නම් හරි ලස්සනයි නෙමෙයි ලෝකේ.
9: අනිවාර්යයෙන්.
8: අපි ගොඩාක් කලාවට දුප්පත් පොසත් කළු සුදු
9: හුළමල ඔක්කොම බලනවනේ.
8: එහෙම නැතුව අපිට ඔක්කොම එක විදිහට දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ලස්සන ලෝකයක් නිර්මාණය කරගන්න හැවස්ථාවක් තියෙනවා. මොකද ඔය කොයි කවුරුත් කාට කාටත් අමාරු වෙන්නට පස්සේ ඕන කරනවා. එන 7:09 අපි මෝර්නින් ෂෝ එක පටන් ගන්නවා. උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න.

0: හතයි විනාඩි දාසයයි තප්පර 23යි. සාමාන්‍යයෙන් තප්පරයට වෙලාව කියන සිරිතක් නැහෙනි.
1: නැහැ.
0: එහෙමනම් සමහර ලාවට ඔය නැකතකට වගේ තමයි අපි ඉන්නේ. එහෙම වෙලාවක් එහෙම කියන්නේ.
1: තක්කෙටම වෙලාව බලන්නේ.
0: තප්පරේටත් වෙලාව හරි වැදගත් වෙන අවස්ථා තියෙනවා. මම දැක අද උදේ මා ලස්සන කියමනක් ඒක තියෙනවා. මේ තප්පරේ වාගේ ජීවිතේ අවසන් තප්පරයයි හිතන්න. මොකද ඊළඟ තප්පරේදී ඔබ ජීවතුන් අතර ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කියලා. ඔය ලෙඩ රෝග කියන ඒවා හැදුනට පස්සේ සමහරලාට අපි ඔන්නෝයි කියන ඔය තරමටම අවිනිශ්චිත වෙනවා. දැන් අද කාලේ හැටියට නම් පාරේ යන කොටත් ඕක තියෙනවා. මොකද අපි කොච්චර පරිස්සමට ගියත් අවිනීත රියදුරන්නේ එහෙම නැත්තම් බීමත් රියදුරන්. ඒ වගේ නිසා අපේ ජීවිත අවදානම් වල තියෙන ඔයාගේ ඔය ආයතනවල එහෙම වැඩ කරනකොට දැන් අර ඊයේ හෙල්මට් කර්මාන්ත ශාලාවේ සිදුවීම් වගේ දේවල් අනපේක්ෂිත දේවල් වුණත් වෙන්න පුළුවන්. කලින් දුර තියලා දැකලා සමහර අවදානම් අපිට කළමනාකරණය කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම ජීවිතය කියලා කියන්නේ ෂුවර් නැති තැනක්. ඒක මේ දැන් මේ පැය හොඳට ඉඳලා ඊළඟ පැය මොනවා වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒත් මේ හින්දා කල් තියාම හැම දෙයකටම සූදානම් ශරීරෙන් ඉන්න ඕනේ.
0: දැන් ක්‍රිමරාජ නිෂ්පාදනය ගැන මතක් කරනවා. ඔයාලට හැමදාමත් කියනවා ක්‍රිමරාජ නිවසින් නිෂ්පාදන ගොඩක් තියෙනවා. මෙතනින් මම කියනනම් සඳුන් පැණිය ගැන. සඳුන් පැණිය හරියන්නේ ගැස්ට්‍රයිටිස් වගේ රෝගයක් වාට තියෙනවනම් ගැස්ට්‍රයිටිස් වගේ නෙමෙයි ගැස්ට්‍රයිටිස් තියෙනවනම් අමල පිත්ත රෝගය තියෙනවනම් ඔයාලට ඔන්න සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් කෑම වේලක් දෙකක් වාට දවසට මගහැරනවා ඇති. එහෙම නැත්නම් පිටිසහිත ආහාර සහ තෙල් සහිත ආහාර ටිකක් වැඩිපුර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔයාලට ක්‍රිමරාජ නිවසින් මෙන්න මේ නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන්. මේ තමයි දුරකථන අංකය.
1: 0112 853 889 තමයි ෆෝන් නම්බර් එක. කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාලට ගෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ සිය ටයර් එක ගැන. සිය ටයර් එක කියලා කිව්වම ආදන්නවා මේ වෙලාවේ ඔයාගේ බයික් එකට දාන්න තියෙන ලංකාවේ ප්‍රමිතියෙන් යුතු හොඳම ටයර් එක. වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න පුළුවන් ටයර් එක තමයි සිය ටයර් එක. මේකේ තියෙනවා සූම් X5 ටයර් එක සහ ග්‍රිප් X5 කියන ටයර් දෙකම. විශේෂයෙන්ම මේකේ තියෙන ත්‍රෙඩින් පැටර්න් එක නිසා වැඩිපුර කාලයක් මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ටයර් එක ගෙවෙන්නේ ඉතාම හිමි.
1: ඒ වගේම වැස්සට නම් ඔය ගමන් බිමන් යන්නේ වැඩිපුර ඒ කිරතුනාට බේරෙන්න

0: තියෙන මේසි අටයරක පාවිච්චි කරොත් එහෙම ඒකෙ තියෙන මේ කද්ද නොසලෙන ආරක්ෂාව හින්දා ඔයාට ලේසියෙන්ම වතුර තින පාරවල වුණත් ලිස්සන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේම වංගු වලදීත් ඔයාට බය නැතුව හරිම ආත්ම විශ්වාසකින් වංගුවක් ගන්න පුළුවන් මේසි අටයරකට මාරුනොත් එහෙම. ඒ වගේම තමයි ප්‍රීමියම් ලුක් එක ගැන ගොඩක් අය හිතනවානේ. ඉතින් ලුක් එක ගැනත් බය වෙන දෙයක් නැහැ. ප්‍රීමියම් ලුක් එකක් තියෙන හින්දා ඕන තැනකට ගිහලා හැන්ඩියාවගේ නතර කරලා තියන්න පුළුවන්.
1: ඒ සීට් ටයර් ගැන මතක් කරේ. සීට් කියලා කියන්නේ දශෝ කරනවක් තිස්සේ අපිත් එක්ක විශ්වාසයෙන් අපේ ගමන බිමන පහසු කරපු අපිට ආරක්ෂාව දීපු සන්නාමයක්. ඉතින් සීට් ටයර් එක පාවිච්චි කරන්න ස්කූටර් එකක් නම් වාගේ බයික් එකක් නම් ඔය කියන දෙකම අවශ්‍ය කරන විදිහට දැන් සීට් ටයර් එක ගන්න පුළුවන්කමක් තියෙනවා.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: 7:23 වෙලා. සාමාන්‍යයෙන් මේ අපේ මේ මනුෂ්‍ය ජීවිතය කෙටිවීම කියන එකට බලපානවනේ අපේ ආහාර රටාව.
1: ඒක තමයි ප්‍රධානම හේතුව නේද?
0: ඔව් දැන් අපි ජීවත් වෙන පරිසරය ඇතුලේ අපිට ගෙදර හදාගෙන කෑම කනවා කියලා කියන කන එක හැම එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මොකද අපිට ගොඩාක් වෙලාවට අපිට තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට සිද්ධ වෙනවා කඩ කෑම වලට යන්න. දැන් ওই කඩ කෑමට ඇබ්බැහි වුණාට පස්සේ ඔයා දන්නවද දවසකට රසායනික ද්‍රව්‍ය 150ක් විතර ශරීරගත වෙන්න පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාවනෝ හොයාගෙන
1: තියෙනවා.
0: එතකොට රසායනික ද්‍රව්‍ය වලට අපේ මේ ශරීරය තුල සිදු කරන්න පුළුවන් නිශ්චිත කටයුත්තක් නැහැ. හැබැයි ඒ කියන්නේ හානිකර යමක් කරන්න පුළුවන්. يعني කෘත්‍රිම රසකාරක වර්ණක දාලා අපේ ඇඟේ මොකද මේ ප්‍රතිශක්තිය වැඩි කරන්නද? එහෙම නැත්නම් අපේ පෙනුම වැඩි කරන්නද? ආයු කාලය වැඩි කරන්නද? එහෙම බෑනේ. කරන්නේ
1: අපේ හොඳකට නෙවෙයි.
0: ඔව්. හානියක් කරන එක තමයි කරන්න පුළුවන් කමක්
1: තියෙන්නේ.
0: එතකොට ওই රසායනික ද්‍රව්‍ය 150ක් පමණ ශරීරගත වෙනවා කියලා මේ හොයාගැනීමත් එක්ක වසරක් තුල රසායනික ද්‍රව්‍ය 54,000ක් විතර සාමාන්‍ය වැඩි හිටියෙක්ගේ ශරීරයට ඇතුළත් වෙනවා කියනවා මේ ආහාර රටාව නිසා. උතන තියනවා කියනවා මොනවාද මේ ඔය රසකාරක අතරේ මේ ඒ කියන්නේ අපිට හානිකර පිළිකාකාරක වගේ දේවල්. හරි. ලංකාවේ දවසකට අලුතින් පිළිකා රෝගීන් 100ක් විතර වාර්තා වෙනවා. හරි. වසරකට රෝගීන් 35,000කට අධික පිරිසක් හොයාගන්නවා. ඉතින් පිළිකා කියලා කියන්නේ ශරීරයේ සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය විදිහට වැඩිවීම. දැන් වාට ගත්තොත් එහෙම තව මේ ඔය බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගරාවක් මගින් සිදු කරව පර්යේෂණයක දත්ත තියෙනවා යගේ ඇති.
1: ඔව්. ඒ දත්තවලට අනුව වයස අවුරුදු 50ට අඩු පිරිස අතර පිළිකා වර්ධනය වෙන එක ඉහළ ගිහිලා තියෙනවා කියලා තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් මේක කැපී පෙනෙන විදිහට වර්ධනය වෙන මේ ගෝලීය සෞඛ්‍යමය අභියෝගයක් වෙන මේ තත්වය අපේ රටේ වගේ රටවල් වලට විශාල බලපෑමක් එල්ල කරනවා කියලත් හොයාගෙන තියෙනවා.
0: ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරනවා 2050 වෙනකොට වසරකට වාර්තා වෙන අලුත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩි වෙයි කියලා. හරි. ඉතින් ඒ தත්ත්වය පහළ සහ මැදි ආදායම් ලබන රටවල් වලට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙයි කියලා කියනවා. මොකද 2022 වසරේදී ලෝකෙ පුරා පිළිකා රෝගීන් මිලියන 20ක් වාර්තා වුණා. ඒක ගෝලීයව සිදුවන දෙවන වැඩිවීම ඔය මරණවලට හේතුව විදියට ලෝකෙ දෙවැනියට වැඩිම සංඛ්‍යාව විදියට තමයි මේක කියන්නේ. ඉතින් අන්නේ නිසා තමයි අපි මේ සංඛ්‍යා දත්ත ඉලක්කම් ඔක්කොම ඔයාලට කියන්නේ මොනවා කිව්වත් අවසානෙ ගත්තම ඔයාගේ කෑම වේලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.
1: දැන් ඉතින් එළවලු පළතුරු ගත්තත් ඇත්තම ඒකේ විස අඩංගු වෙලා තියෙනවානේ.
0: දැන් ඔය මේ වදන්නා විස රසායනික ද්‍රව්‍ය යොදාගෙන පළතුරු ඉදවීම නතර කරන්න අවශ්‍ය නීත්‍යානුකූල ප්‍රතිපාදන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. රජයේ විසින් මේ කටයුත්තට මූලික පියවරයන් කීපයක් තියලා තිනවා. ඒක හොඳ කාරණාවක්. අපි දන්නවා කෙසෙල් කෙනක් ඉදවන විදිය, එහෙම නැත්නම් ඔය කඩේ තියෙන අඹ ටික
1: නේද? ගස්ලබු
0: එහෙම
1: බලන්න පාට එහෙම හරි ලස්සන පාටක් තියෙන්නේ. ගන්න හිතනවා.
0: අද ගහෙන් කඩනවා හෙටෝ දේනකොට
1: ඉදිලා.
0: ඔයා එක එක ඒවා නේද? මේ කාබයිඩ් ගහනවා කියලා එහෙම කියන්නේ සාමාන්‍ය. ඒ ඊටත් එහා ගිය දේවල් මේවට එකතු කරනවා. අන්න ඒ නිසා තමයි මේ ගැන අපි ටිකක් වැඩිපුර කල්පනා කරේ, කතා කරේ. මොකද අපිට ඇත්තටම කිව්වොත් ඔය ගෙවත්තෙන් නෙලා ගන්න පළතුරක් ඇරෙන්න කඩෙන් ගෙනල්ලා පළතුරක් එහෙම කනවා කියලා කියන්නේ අර කියන වගේ රසායනික ද්‍රව්‍ය, රසායනික දේවල් අපේ ශරීරයට අපි සල්ලි දීලා ගෙනල්ලා එකතු කරගන්නවා කියන එක.

0: හතයි විනාඩි 31යි වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරා නෝනේ වාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඒ කියන්නේ රුපියල් 40කට වගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා රුපියල් 40ක් වේදන් කළා ටිකට් එකක් ගත්තම ටිකට් එකම විතරක් නෙවෙයි එතනින් එහාට ගිය දිග කතාවක් ලොකු කතාවක් තියෙනවා
1: ඒ දිග කතාව ඇතුලේ රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවා පවත්වා ගන්නත් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන තැනක් තමයි මේ මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක් සුපිරි මෝටර රථ ඒ වගේම රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් එවැගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකින් 5 දෙනෙක් එවැගේම ලක්ෂපතියන් 6000කට වැඩි පිරිසක් යතුරුපැදි රංකාසි මෙන්න මේ වගේ එකින් එකින් ඔකේ ගොඩක් දේවල් ලබා දුන්නු තැනක් තමයි මේ මහජන සම්පත කියලා කියන්නේ රුපියල් 40කේ ඔබට හිතා ගන්න බැරි දේවල් ටිකක් ලබා ගන්න පුළුවන්
0: දැන් බලන්න අද මම මේ දැන් කියන්න යන්නේ ඊයේ ඔයා ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගමු වෝෂික ලග්නය ජයග්‍රහණ අංක 11 අංක 53 අංක 65 ඒ වගේම ජය ලොතරැයිය ගත්තනම් කිව් අක්ෂරයත් එක්ක අංක 5 අංක 7 අංක 5 සහ අංක 9 අද සම්පත ටිකට් එක තිය දවසේ දිනුම් මැද්ද අංක 8 අංක 2 අංක 3 අංක 8 අංක 2 අංක 9 අංක 3 අංක 8 අංක 2 යූ අක්ෂරයත් එක්ක ඒ වගේම මකර ලග්නයේ සහිතව හඳහන ලොතරැයි ඊ දවසේ දිනුම් මැද්ද අංක 8 අංක 29 අංක 42 සහ අංක 49 ධනනිධානයේ ගත්ත ඔබටයි මේ මතක් කරන්නේ ඊ දවසේ වාසනාවන්ත ප්‍රතිඵලයේ ටී අක්ෂරයත් එක්ක අංක 21 අංක 42 අංක 43 සහ අංක 80 ජයග්‍රහණ ප්‍රතිඵලයේ බවට පත් වෙනවා මෙගා පව ලොතරැයිය 2603 වන දිනුම් වාරයේ ටී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 16 ජයග්‍රහණ අංක 16 එවැගේම අංක 26 අංක 53 සහ අංක 75 ගොවිසත ඕ අක්ෂරයත් එක්ක අංක 2 අංක 11 අංක 49 සහ අංක 64 වෙද්දි මහජන සම්පත මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ටිකට් එක යූ අක්ෂරයත් එක්ක අංක 1 අංක 1 අංක 9 අංක 3 අංක 8 සහ අංක 2 ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ වඩ පුළුවන් කමක් තියනවා නම් පුළුවන් උපරිමයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මේ රුපියල් 40 කියන වියදම් කිරීම එක ආයෝජනයක් විදිහට දකින්න අවස්ථාවක් තියෙනවනම් ටිකට් ටික වැඩිපුර ගන්න ඔය සමහරලාවට අපි දැකලා තියෙනවා සමහරු ටිකට් ගන්නවා ටිකක් හතර පහක් ගන්නයි ඉන්නවනේ නේ
1: අර නිකන් තියෙන අර වැල් පිටින් එලලා තියෙන වැල් දෙක තුන ගන්න අවස්ථා තියෙනවා
0: සමහරු ඉන්නවා එහෙම සාමාන්‍යයෙන් එක දවසකට ටිකට් 10 15 ගන්නයි ඉන්නෝ ඉතින් ඒ අයට ඇදිලක් තියෙනවා ඔය ඇදිලම නැත්තම් කාට හරි ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා ඔයා ටිකට් අරගෙන නැහැ
1: හරියට අරගෙන නැහැ
0: ඔව් ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාව නිතරම ජයග්‍රාහකෙක් බවට පත් කරන්න උත්සාහ කරන තැනක් ඉතින් අදත් රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ ඒ වාසනාව උරගා බලන්න

0: හතයි විනාඩි 37යි වෙලාව. අපි බ්‍රේක් එකක් අරන් ඉක්මනට එන්නම්. ඊට පස්සේ අපි කතා කරනවා ඩාන්ස් කරන අයට තියෙන විශේෂ හැකියාවක් ගැන. බ්‍රේක් එක අරන් එන්න. හතයි විනාඩි 37යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව,
3: ලකන මොනින් දිස්සයි
4: සම අනුග්‍රහය,
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: හතයි විනාඩි 39යි. ඩාන්ස් කරන්න අපි හැමෝම කැමති.
7: අනිවාර්යයෙන්ම.
0: ඩාන්ස් කරනවා කියලා කිව්වම අර කොහේ හරි පාටි එකකට ගිහිල්ලා දෙකක් දාගෙන ඩාන්ස් කරන එක නෙවෙයි. ඊට හරි ගිහිල්ලා ඔව්
7: ක්‍රමවත් විදිහට.
0: ඒ කියන්නේ ඉගෙනගෙන ඩාන්ස් කරන අය ඉන්නේ. දැන් මම මගේ යාළුවෙක් ඉන්නවා. එයා මේ ඩාන්ස් කරලා කරලා කොච්චර ඒ කියන්නේ යාගේ නර්තන ජීවිතය වෙනුවෙන් කැප කළාද කියලා කියනවනම් දැන් අර කකුල් වල හැම කකුල් වල අතපය හැම යා කියනවා එයාගේ මේ ඒ කියන්නේ මොන මොකක් හරි ඒක රෝගී තත්ත්වයක් වෙනකන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ජීවිත කාලේ අවුරුදු 15ක් 16ක් නටලා ප්‍රසිද්ධ යා ඒ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ඩාන්සින් ගෲප් එක සමාජිකේ යා කියනවා දැන් යාට සාමාන්‍ය ජීවිතයේදී දැන් අවුරුදු 30ක් 35ක් විතර ගෙන කෙනෙක් ඉතින් සමහරු ඉන්නවා ඒ තරමට මේ ඩාන්ස් එක වෙනුවෙන් එහෙම නැත්නම් නර්තනය කියන ජීවිතේ වෙනුවෙන් කැප වෙන අය. හරි. දැන් අපි
7: අපේ හේතු ගණනාවක් තියන්නත් පුළුවන්.
0: ඔව් දැන් ඔය ඩාන්ස් කරනවා කියන එක සමහර කෙනෙකුට විනෝදාංශයක් වුණාට තවත් විදිහකින් ගත්තම මේක වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කරගෙන තියෙනවා මේ ડિප්‍රෙෂන්. ඒ කියන්නේ
7: මානසික ආතතිය.
0: ඔව් අන්න ඒ වගේ ස්ට්‍රෙස් එකකට වගේ නේ.
7: ඔව්.
0: පීඩනයකින් ඉන්න කෙනෙකුට උනත් ඔය ඩාන්ස් කරනවා කියන එක හොඳ බෙහෙතක් වගේ. එතකොට ඕකෙත් තියෙන විශේෂත්වයක් මේ ඔය සල්සා ඩාන්සින්. අපි දන්නවා සල්සා නටනවා කියලා කියන්නේ.
7: ඔව්.
0: ඔන්න ඔය සල්සා ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අලුත්ම පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා මේ සල්සා ඩාන්ස් කියන කන්සෙප්ට් එක. එහෙම නැත්නම් මේ මේ මේ මේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඒ ශෛලිය. ඉතාම හොඳයි කියලා අපේ අර කියන ඩිප්‍රෙෂන් එක අවම කරන්න.
7: ඒ කියන්නේ මානසික ආතතිය අඩු කරගන්න.
0: ඔව්. මේ අධ්‍යයනය සඳහා වයස අවුරුදු 18 24 අතර ඉන්න ඔය මධ්‍යස්ථ මට්ටමේ ඩිප්‍රෙෂන් සහ තවත් විශේෂම ඔය ස්ට්‍රෙස් එකේන රෝගී තත්ත්වයන් එක්ක ඉන්න තරුණීන් තරුණයන් 121ක් හරි 121 දෙනෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒගොල්ලෝ සති 8ක කාලයක් සල්සා නැටුම් පන්ති වලට යොමු කළා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට තියලා පරීක්ෂණ කරලා බැලුවා. මොකද හොයාගෙන තියෙන්නේ?
7: සල්සා පන්ති වලට ගිය අයගේ මානසික අවපීඩන ලක්ෂණ සහ සමාජීය නිකන් අර කාන්සාව කියලා කියන්නේ. අනේ ඒක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා කියලා පරීක්ෂකයන් දැකලා තියෙනවා. කැරිබියානු, ස්පාඤ්ඤ සහ ඇමරිකානු රිද්මයන් එකතු වෙලා හැදිච්ච මේ නැටුම් කලාව ඇඟට වගේම මනසටත් ලොකු සහනයක් ගෙනල්ලා දෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
0: දැන් මේ සල්සා නාන්සින් වල තියෙන විශේෂත්වය මොකද්ද? මේ කියන රෝගී තත්ත්වයන් වලට විසඳුමක් වෙන්න. මේ ගැන හොයලා බැලුවාට පස්සේ මේගොල්ලෝ කියන මේකේ විශේෂත්වය තමයි ඒකේ තියෙන ක්‍රමවත් රටාව සහ නිතරම තමන්ගේ ඩාන්සික් පාට්නව මාරු කරන්න සිද්ධ වෙන එක. මේ නිසා අලුත් අයව අඳුරගන්න වගේම අනිත් අය එක්ක කතා බහ කරලා ඔය සමාජීය සබඳතාවය ගොඩනගා ගන්න ගොඩාක් ලේසි වෙනවා කියලා මේ පර්යේෂණ කණ්ඩායම හොයාගෙන තියෙනවා.
7: මොකද දැන් ඩිප්‍රෙෂන් තත්ත්වයක ඉන්න කෙනෙක් නිතරම ට්‍රයි කරන්නේ තනියෙන් ඉන්න නිහඬව ඉන්න පැත්තකට වෙලා ඉන්න. හැබැයි මේ සල්සා මේ නැටුම් ඉගෙන ගන්න ගියාට පස්සේ ඒගොල්ලන්ව ගොඩක් සමාජයට වැටෙනවා, අලුත් අය අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ල විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ඩිප්‍රෙෂන් තත්ත්වය සාමාන්‍ය තුරට අඩු වෙන්න පුළුවන් කියලා.
0: දැන් ඔය ඩිප්‍රෙෂන් තියෙන අය නටලම හරියන්නේ
7: නැහැ. නෑ නෑ,
0: මේක මානසික අවපීඩනයේ තියෙන එකම ප්‍රතිකාරය කියලා කාටවත් දැන් කියන්න බෑ.
7: එහෙම
0: නැයි ඉතින් වෛද්‍ය මේ කියන්නේ අපි කියන්නේ මේ
7: ડોක්ටර්ස් ලෝ නෑනේ
0: dancing class එකක්
7: දාන්න පුළුවන්.
0: හැබැයි මේක නිකන් අර එක්තරා විදියක යම්කිසි සහනයක් දෙන තරම්
7: ප්‍රතිකාරයක්.
0: ඉතින් ඊට පස්සේ ඔය තව තව පරීක්ෂණ කරලා ඒවට අවශ්‍ය කරන විසඳුම් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් මේක ඉතා හොඳ ක්‍රමයක් කියලා මේ වෙනකොට පර්යේෂණවලින් සනාථ කරගෙන තියෙනවා. 7:42 වෙලාව.

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝලි සුවර්ස්.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ලකන්ද රේඩියෝ ITN
5: 7:52 බස් එකේ පිටිපස්සේ සීට් එකේ
6: මොනවද දැක්කේ?
5: නෑ නෑ නෑ, ඕක වෙන කතාවකට යනවා. එහෙමුණොත් එහෙම මම බස් එකේ පිටිපස්සේ සීට් එකේ නේ ඕනම සීට් එකක වාඩි වෙලා අපි වහගෙන යන ඔයා ඉස්සරහා සමහරට කකුල් දෙක දිග අරගෙන බැරුව ඇති. මොකද ওই දුර බස් වල එහෙම ළඟ ළඟනේ සීට් තියෙන.
6: අයි උස ආයතත් ওই ප්‍රශ්න
5: තියෙනවානේ. ඔව් මෙහෙම පාත් වෙලා යනවා. ඊට පස්සේ අන්තිමට කොන්දේමාර ඔෆිස් එක ළඟට යනකොට ඊට පස්සේ ඔෆිස් එකෙත් ගිහිල්ලා පොඩි පුටුවක වාඩි වෙලා නේ වැඩ කරන්න ඕනේ. එතනත් අතපය දිගෑරලා ඉන්න බෑ. කොහමහරි පැය 8ක් විතර ඕකේ වාඩිලා
6: වැඩ කරන්න. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවානේ.
5: ඒ කියන්නේ ඔයාලා කොට ප්‍රශ්නේ.
6: මටත් ඔය කොන්දේමාර දින කියන බස් එක අර උස මෙයම් වැඩිම.
5: මොකද?
6: මං උස වැඩි. බස් එකට වඩා.
5: බස් එකට වැඩි ඔයා උස වැඩි.
6: හරි අමාරුවෙන් කොන්දේමාර ආගෙන.
5: ඔයාම මං හිතන්නේ ඔයාගේ ප්‍රමාණි කවුරුද දැක්කොත් එහෙම ප්‍රශ්නයක් ඇති කරගනි. වාඩ තියෙන මං තමයි සීට් එකේ වාඩි වුණා. අකුල් දෙක බිම වදින්නේ නැහැ වගේ. හරි. රයිට්. ඔය කොහොම වුණත් මේ එකතැනක වාඩිලා ඉන්න ගියාම අපිට ඇති වෙන පහසුතාවයන් නිතර දෙවේලේ ඔයා ටිකක් මහන්සිලා වැඩ කරන කෙනෙක් නම් නේද? අන්න එහෙම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔය සන්ධි වේදනා කියලා
6: එකක්. බර උස්සන කෙනෙක්
5: නා. ඔව් අන්න එහෙම සන්ධි වේදනා සියල්ලටම විසඳුම රුපියල් 1920යි. ඒ තමයි ෆැඩ්නා උතශීල ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්. ඔයා කාර්යාලයේ එකම විදිහකට වැඩ කරන සේවකයෙක් වෙන්න පුළුවන්. ඔයා ශල්‍ය කර්මයකින් ප්‍රතිකාර ලැබලා දැන් සුව වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස අවුරුදු 40ට වැඩි සාමාන්‍යයෙන් වයස්ගත වීමත් එක්ක ඇති වෙන්න පුළුවන් නේද? සන්ධි වේදනා කියලා තියෙන අන්න ඒ වගේ දේවල් වලින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කාට වුණත් හරියටම හරියනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ්. විශේෂයෙන් මතක් කරනවා ෆැඩ්නා පර්යේෂණාගාරයේ සහ විශ්වවිද්‍යාල වල ඒ විශේෂඥයින් එකතු වෙලා තමයි මේක සායනිකව සනාථ කරලා තියෙන්නේ. හරියටම හරියන විසඳුම කියලා ඔයිල් එකක් නෙවෙයි හිඳ ගාගෙන ඕන තැනක යන්න පුළුවන් ගඳ නැති එකක්. මේ ප්‍රසන්න සුවඳකින් සමන්විත එකක්. ඒ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ගැන මතක් කරේ තවාඩ ෆාමසි වලින්. එහෙම නැත්නම් ඔය ළඟම තියෙන සුපිරි වෙළඳසල් වලින් ඕනම තැනකින් දැන් ෆැඩ්නා ඔත ෂීල්ඩ් ගන්න පුළුවන්. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිෂ්පාදනය ඔයාගේ අතට පත් කරන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ
6: රයිනෝ රූෆින් ෂීට් ගැන. දැන් ඔයා ගෙදර වෙනස් කරන්න ඉන්නවා නම් දැන් අවුරුද්ද අන්තිම එනවා. එතකොට ඔයා හිතනවා නම් පොඩ්ඩක් රිපෙයර් එකක් දාලා ඔය වහලවල් එහෙම මාරු කරලා පොඩ්ඩක් රිපෙයර් පාරක් දාන්න. ඔයා මේ වෙලාවේ පාවිච්චි කරලා තියෙන ටක් ගාලා රයිනෝ වලට මාරු වෙන්න කියලා තමයි මතක් කරන්නේ. මොකද අපි එහෙම කියන්නේ ඒක ඇතුල් පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. ඉතින් ඒකට සුපිරි පෙනුමක් අරගෙන එනවාගේ ඇතුළට. ඒ වගේම සිසිලසක් ලබා ගන්නත් පුළුවන්. එළියේ තියෙන රස්නෙට වඩා පොඩ්ඩක් අඩුවෙන් කූල් කරගන්න ඔයාලට පුළුවන් වෙනවා මේ ෂීට් භාවිතා කරොත්. එහෙම ඒ වගේම තමයි එළියෙන් තියෙන ජල විකර්ෂක හින්දා වැස්ස
5: කොච්චරද කියන්නේ ජල විකර්ෂක ආලේපණය කියලා.
6: yes yes yes yes
5: ලොකුවට ලීලා ලෝගන් ඔතන ඉස්සරහ.
6: ඒ ආලේපණය හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. හරිම ක්ලීන් පෙනුමක් තියෙනවා. මොකද එතකොට මලකඩ නෙවෙයි අපොඩ්ඩ මලකඩ කනවාදත්
5: මලකඩ කන ගතිය
6: මට මලකඩත් එක්ක තියෙන පොඩි ගනුදෙනුවක්
5: මලකඩ කන්නේ
6: සාමාන්‍යයෙන් බැඳෙන්නේ නැහැ කළු පාට වෙන්නේ නැහැ ගරා වැටිච්ච පෙනුමක් එන්නේ නැහැ හැමදාම අලුත් පෙනුමට තියාගන්න පුළුවන් රයිනෝ රූෆින් ෂීට් පාවිච්චි කරොත් එහෙම
5: රයිනෝ කියලා කියන අවුරුදු 60කට වැඩි විශ්වාසයක් එක්ක පාරිභෝගික විශ්වාසය දිනාගත්ත නමක් ඒ වගේම ටීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය වෙනුවෙන් 0.71711711 මේක ගැන තව මොනවා කියන්නද ලංකාවම දන්න ප්‍රොඩක්ට් එකක් තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ ඔයා වෝටර් පම්ප් එකක් ගන්න ගියත් ඉතින් සෝලා සිස්ටම් මේකට ගෙදර නේද මාරු කරගන්න ගියත් ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන් ලංකා ව්‍යාපෘති ගණනාවක් එක වැඩ කරන ඩීප් ටෙක් සෝලා ගැන මම ඒ කතා කළේ ඒ වගේම මේ පැය යන්න කලින් කියන්නම් විජය කුළුබඩු මං කලිනුත් කිව්වා අද උදෑසන ඉඳලා අපි කතා කරේ කෑම බීම වල තියෙන કૃતિම රසකාරක වර්ණක ගැන. ඉතින් මේවා වලින් තොර ස්වභාවික නිෂ්පාදනයක් වාගේ කෑම ටිකට එකතු කර ගන්නවා නම් ඒ තමයි අපි හැමෝම පිළිගන්න විජය නිෂ්පාදන. දැන් ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපළේදී විජය නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.

0: ਹਾਂ
1: ඔබ වෙත ගෙන ආවේ

0: குட் மார்னிங் அட்டாய் வினாடி பாய் அப்படி அலுத் பேக் இன்னே அப்படி தேவனி பேட்டா இல்லை இன்னு எல்நினு ஒயாட முகாந்து தீன் அதாஸ்
1: அதாஸ்
0: எய்து
1: எய் நேதமே அன வித்தியாட்டா
0: ஓ தேன்டம் அப்பிட்ட எலியட்ட பெஸ் சம மேகே நீது பிறகம்மா நினவாக்கில பட்ட தனின கால இக்கட ஹேத்துவ உணுசும வெடி மேக என பொடி பொடி இங்கி பிங்கி அப்படி ஹம்பேனா ராத்திரி காலை உணத் உணுசுமே அடுவாக்குனே ஒக ஏசியக்கு இந்த எலியட்ட பேலம் பலன்னோனே ஒக தீன லுக்கு வெனஸ் ஹரி
1: ஒவ்வொரு கியாம தேங்க சமஹராயிரோ கேக்க හම වෙනස් වෙන අයට එක එක විදිහටනේ ඔක බලපාන්නේ එක එකනාගේ හැම වෙනස්නේ ඒතර සමහරක් අයට කසලා පළු දාලා එක එක ඒවා වෙනවා සමහරක් අයට මුළු ඇඟම දැවිල්ල ගන්නවා නැත්නම් දරා ගන්න බැරි ඔළුවේ කැක්කුම් එනවා එතකොට ඇස්වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්
0: දැන් මේකට මේ ඔය ඉස්සරහට එන එල්ඩිනෝ එකට දේශගුණික සංසිද්ධියට ජපානය මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නේ ඒගොල්ලෝ දැඩි උෂ්ණත්වයට මුහුණ දීම සඳහා මිනි ශීතකරණයක් අඳුන්නා දීමට උත්සාහ කරමින් ඉන්නෝ දැන් ඒ කියන්නේ ඔය ශීතකරණ සහ වෙළඳ යන්ත්‍ර නිෂ්පාදක සමාගමක් තමයි නිෂ්පාදනයකට සමාගමක් තමයි මේකට මූලිකත්වය ගන්නෙ දැන් මේකෙදි මිනි ශීතකරණය ජපානයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා
1: කියන්නේ ලංකාවෙන් රුපියල් ලක්ෂ 30ක්
0: ලක්ෂ 30ක් දීලා ෆ්‍රිජ් එකක් ගනින්නද දැන්
1: ඒසී එකක් හොදයි
0: වාහනයක් ගන්න සල්ලිනේ මේ පරණ කාර් එකක් වගේ ගත්ත හැකි ඒත් අලුත් කාර් එකක් ගන්න බෑ ලංකාවේ ලක්ෂ 30කට එතකොට මේ ශීතකරණයේ ඇතුළට එක පුද්ගලයෙකුට යන්න පුළුවන් කමක් තියෙනවා
1: ගිහලා වාඩි වෙලා ඉන්නත් පුළුවන්
0: ඔව් 80ක් තියෙනවා වාඩි වෙලා ඉන්න පුළුවන් ශීතකරණයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15යි ඉතින් පුද්ගලයෙකු මේ ශීතකරණයේ තුලට ගියාට පස්සේ ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළ යනවා කියලා කියනවා ඉතින් පුද්ගලයෙකුගේ ශරීරය විනාඩි 5ක් තුල සිසිල් කිරීමේ හැකියාවක් මේ මිනිස් ශීතකරණයට තියෙනවා.
1: එතකොට මේ විනාඩි 10ක් මේක ඇතුළේ හිටියට පස්සේ අර දැඩි උෂ්ණත්වයෙන් අපේ ඇඟට එල්ල වෙන බලපෑම මගහරවා ගන්න පුළුවන් කියලා තමයි ඒ සමාගම කියලා තියෙන්නේ. හැබැයි ඉතින් විනාඩි 10කට වඩා ඉන්නපානේ.
0: ඔව්. ගොඩාක් කලා ඉන්නත් හොඳ නැහැ.
1: ඊට පස්සේ වෙන වෙන ඒවා එනවා.
0: ඔව්. වර්තමානයේ මේ මිනිස් ශීතකරණයේ නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර සඳහා පමණයි කියලා කියනවා. ඒ සමාගම් සහ ව්‍යාපාර සඳහා පමණයි මේවා මේ කියන්නේ පෞද්ගලිකව ගෙවල් වලට
1: ගෙවල් වල පාවිච්චියට තාම සුදුසු තත්ත්වයේ තියෙනවා කියලා ඒගොල්ල සහතික කරලා නැහැ.
0: ඔව්. ඉතින් විශේෂයෙන්ම ඒ කර්මාන්ත ශාලා ෆැක්ටරි වලට එහෙම මේක විකුණන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙනම් අපිට මේක අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍ය නේද ගෘහස්ථ ජීවිතය ඇතුළේ අපිට මේක පාවිච්චි කරන්න බැරි නම් මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි වඩ පුළුවන් කමක් තියෙනවා ගෙදරට AC එකක් අයි කරගන්න. හැබැයි ඒක කරන්ට් බිල් එක ගෙවන විදිහත් ඔයා වෙන විදිහකින් ප්ලෑන් කරන්න ඕනේ.
1: නැත්තම් හැංගෙන්න වෙනවා.
0: හැංගෙන්න වෙන්නේ විදුලි බල මණ්ඩලයට මේ බිල ගෙවා ගන්න බැරුව.
1: ඔව් ඒක තමයි.
0: අතයි විනාඩි 8යි වෙලාව. සුබ උදෑසනක් අපි දෙවෙනි පැය ඉන්නේ.

0: නොතරයි පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයි NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: අපේම ලුණු
1: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: හැට පස්සසරකටත් වඩා විශ්වාසයෙන් දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසේන
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: දිනමලා රාත්‍රී 7ට ලක්කලෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ඒකන වෙන්නේ තේරෙනවද මයික්‍රොන් කරා දැන් මං හරි ගුඩ් මෝනින් සුබදාසනක් 8යි විනාඩි 20යි හරි කැපවීමෙන් වැඩ කරන අයට ඕන තැනක නේද
1: වැඩ කරන්න පුළුවන්නේ
0: රැඳෙන්න පුළුවන් ඉතින් ඔහේ නිකන් ඉන්නන් වාලා ඉන්න අය දැන් ඔෆිස් වල එහෙම මේ මහගෙන ඉන්නව නම් මාව මගේ යාළුවෙක් කිනෝ සිද්මින කියලා උදේ එනවා මෑන් ඔන්න එක දානවා මොන හරි ඔය තට්ටු කර කර ඉන්නවා හවසට ඔෆ් එක දාලා ගෙදර යනවා
1: අර සින්දුව මතක් වෙන්නේ නැද්ද කන්තෝරුව කන්තෝරුව
0: විනෝද වියන ඉතින් එහෙම ඉන්නවා ඔෆිස් වල එහෙම අය ඉන්නවා උදේ එනවා මොනවා හරි කරනවා හවසට ගෙදර යනවා
1: ඒ කියන්නේ අර ගෙදර ඉන්න කම්මැලි කමර ගියන් ටයිම් පාස් කරන්න ඔෆිස් එක කටියත් ඉන්නවා
0: ඉතින් පඩියකුත් හම්බ වෙනවා
1: ඔව් අහලකුත් නෑ ඉතින්
0: එහෙමයි තව පොඩ්ඩක් කාත්
1: රෙස්ට් කරන්න නේ ඉන්නේ
0: වැඩ කරන පරිසරය ඇතුලේ හරි හරියට වැඩ කළා මැච් එකක් ගහන තාරුණ්‍යයක් දැන් අපේ රටේ ඉන්නවා දැන් එහෙම ගත්තොත් එහෙම දැන් ආයතන මාක්ස්මන් ගෲප් එකට මේ මෑත කාලේ සෑහෙන පිරිසක් බඳව ගත්තා විශේෂයෙන්ම ඔය ඩෝව මැෂින් එකත් එක්ක ඒගොල්ලෝ අලුත් ව්‍යවසායිකයින් බිහි කරා එතකොට ඒගොල්ලෝ වුණා දැන් මීට මාසයකට කලින් මම කතා කරනකොට අපි වහගෙන හිටපු ව්‍යවසායිකයා අද වෙනකොට ඉන්නේ හොඳ තැනක සමහර විට මැෂින් එක ගන්න යම්කිසි මුදලක් බැංකු ණයක් විදියට ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් කාගෙන් හරි හුවමාරුවක් නේද ඒ කියන්නේ නිකන් මේ අතමාරුවක් එහෙම කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන් දැන් එයා බිස්නස් එක හරි ට්‍රැක් එකට දාලා ඒ වගේ ගෙවලා කළා දැන් හොඳ තැනකට එයාගේ බිස්නස් එක අරගෙන අවිලා තිනවා මොකද මාක්ස්මන් ගෲප් එක ඩෝම ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දැවැන්ත සේවයක් කරනවා හැබැයි ඒ අතර වාරේගොල්ලෝ කියනවා තවත් පිරිසකට මාක්ස්මන් ගෲප් එකට සම්බන්ධ වෙන්න කියලා ජොබ් එකක් එහෙම නැත්නම් රැකියා ඇබෑරුතු දිනනවා දැන් ඒත් එක්ක සම්බන්ධ වෙන්නේ.
1: ඉතින් ඔයා හොයනවා නම් ඔයාට ගැළපෙන ජොබ් එකක්. හැබැයි ඔයා වද වෙනවා නම් කොහොම වෙයිද පරිසරය වැඩ ගන්න විදිහට හොඳ වැටුපක් තියෙයිද? එතකොට ස්ටාෆ් එක කොහොම වෙයිද? මේ වගේ දේවල් ගැන හිත හිත වද වෙන කෙනෙක් නම් ඔයා වද වෙන්න එපා. මෙන්න මේ කියන්නේ ඔයාට හරියනම තැනක් ගැන. රැකියා ඇබෑරුතු දිනන ඇසුරුම් කරුවන්ට, පුහුණු යාත්‍රිකයා කරුවන්ට, ඒ වගේම සිත් කරන අසළු ආකර්ෂණීය වැටුපාට ගන්න පුළුවන්. ඒ වගේම ස්ටාෆ් කකන බය වෙන දෙයක් නැහැ සෝදශීලීත්වයෙන් වැඩ කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ප්‍රොමෝෂන්ස් ගන්න ඔයා හිතාගෙන ඉන්නවනම් නෙවෙයි අනිවාර්යයෙන්ම ඉන්න ප්‍රොමෝෂන් ගන්නත් ඔයාට chance එක තියෙනවා. ඒ වගේම ඔයාට CV එක දාන්න ඕනේ නම් එක මම මතක් කරන්න 0667 760 909 තමයි ඔයා CV එක දාන්න ඕනේ.
0: හරි එහෙනම් අලුත් ජොබ් එකක් එහෙම හොයන කෙනෙක් ඉන්නවා නම් නුවාට මේ සුසුකම් ටික තියෙනවා නම් ඔයා මාක්ස්මන් ගෲප් එකේ ලබන මාසේ පළවෙනි ඉඳන් වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න. හරි. ඒ වගේම විජය නිවසින් එන විජය 3-5 ගැන මතක් කරන්නම්. සීටසියක් ස්වභාවිකයි. ඉතින් මාළු කරේ එකක් හදනකොට ඔයාට මිරිසට එහෙම නැත්නම් කිරට හදා ගන්න පුළුවන්. තිරිමාළු එකක් කියලා කිව්වමනේ.
1: පඩගින්නකුත.
0: පාන් කෑල්ලක් කන්න, ඉදියාප්ප ටිකක් කන්න, කිරිමාළු සමග. ඔය උදේට කෑම දෙන කඩවල් වල විකුණන්න තියෙන කඩවල් වල ගොඩාක් ගලන මේක ජනප්‍රිය කෑමක්. රසට කිරිමාළු එකක් හදාගන්න විචය නිෂ්පාදනවට පාවිච්චි කරන්න කියලා මතක්

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory මහපුලවට මහබලයක් පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: 8යි විනාඩි 33යි වෙලාව බ්‍රේක් එක කරන් වෙලා බල පොඩි ඉන්න පොඩි පොඩි වෙලාවක් දෙන්න
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: அட்டாய் வினாடி தேசாயாய் லங்காவே வியாபாரிக்கையோ
1: வேட்டுனா
0: ஒண்ணே போலே கே ஹுவா
1: வியாபாரிக்கையோ
0: லங்காவே வியாபாரிக்கையோ ஹிம லேசியங் வெட்டின்னே ஹரி மகோத வாட மதகை கோவிட் காலே உனா தபி நீத அர அட்டியட்டம் வெட்டுனா லங்கா வியாபாரிக்கையோ පුළුවන් උපරිම ට්‍රයි කරලා ආයෙ ගොඩාවා. ඒක එක උදාහරණයක් කියන්නම්. ඔය පොල් රොටි නේද? පොල් රොටි විකුණන්න ආවනේ ලොකු ලොකු KDH වෑන් වල පවා.
1: ඔව්.
0: තමන්ගේ තිබ්බ ලොකු බිස්නස් බිමටම වැටෙනකොට ඒගොල්ලෝ හොයාගත්ත ජීවිතේ එහෙම බිමට ඇදගෙන වැටෙන්න දෙන්න බෑ.
1: පොඩි තැනකින් හරි නැගිටින්න.
0: කීයක් හරි හොයාගෙන වැඩේ පටන් ගන්න ඕනි. හරි? ඉතින් දැන් ලෝකයේම දිනපු ලාංකීය ආගන්තුක සත්කාරය සඳහා ඉහළම සම්මානයක් දිනාගත්ත ලංකාවේ ව්‍යාපාරිකයෙක් ගැන මේ කියන්නේ ස්මෝක් ඇන් මොකක්ද
1: බීටර්ස්
0: ස්මෝක් ඇන් බීටර්ස් ලංකාවේ දකුණු වෙරළ තීරේ ඔය දික්වැල්ල ෆිර්ල ආසන්නව තමයි තියෙන්නේ ස්මෝක් ඇන් බීටර්ස් කියලා කිව්වම මේ ආපන ශාලාව ආසියාවේ හොඳම ව්‍යාපාර පණ අතරට ආවා හරි මේක මේ භාගියන කන්සෙප්ට් එක යන්නේ ලෝකයේ එහෙම නැත්නම් සමා වෙන ආසියාවේ හොඳම බා 50 ඇතුළට තමයි මෙයා ආවේ. එතකොට මේකෙදි ඔය හොඳම ආගන්තුක සත්කාරය සඳහා නේද?
1: ඔව්.
0: මෙයාට සම්මාන හම්බුණා. ශේෂ්ත්‍රේ ප්‍රවීණෙන් 300කට අධික පිරිසක් ඡන්දයෙන් තේරීපත් වෙලා තමයි මේ කියන සම්මානය ලංකාවේ ආයතනයක් දිනාගත්තේ. එතකොට ඩොන් රණසිංහ සහ ලහිරු පෙරේරා කියන මහත්වරු විසින් තමයි මේක 2020 පටන් ගත්තා කියලා කියන්නේ. අපි මේ කාඩවත් ප්‍රොමෝෂන් දෙනව නෙමේ ලංකාවේ දේශීය නිෂ්පාදකේ කර්මාන්තකරුවෙක් ව්‍යාපාරිකයෙක් ලෝකෙ කොහේ හරි තැනක ගිහිල්ලා ජයග්‍රහණයක් ගන්නකොට නේද?
1: සහ ලංකාවේ දෙයක් අගය කරපු අවස්ථාවක්.
0: ලංකාවේ සූපශාස්ත්‍ර උරුමය සහ දේශීය අමුද්‍රව්‍ය නවීන ඔය කොක්ටේල් කලාව එක්ක එකතු කරලා තමයි මෙයා ලෝකෙම අවධානය දිනාගත්තේ 2025 වසරේදී ආසියාවේ හොඳම බාර් අතර 14 වෙනි ස්ථානයත් ලෝකෙ හොඳම මේ ලිස්ට් එකේ 67 වෙනි ස්ථානයත් මෙයා දිනාගෙන තියෙනවා. එතකොට මෙයාගේ විශේෂත්වය වෙන්නේ ආහාර සියලුම ආහාර සාම්ප්‍රදායික දරලිපේ තමයි උයන්නේ.
1: ඔව්.
0: එතකොට ලංකාවට ආවේනික ඖෂධ පැලෑටි සහ කුළුබඩු යොදාගෙන ওই කොක්ටේල් පාන වර්ග සකස් කරනවා.
1: ඒ කියන්නේ කිසිම විදේශීය දෙයක් පාවිච්චි කරලත් නැහැ, රසායනික දෙයක් පාවිච්චි කරලත් නැහැ.
0: ලංකාවේ ඔය කිතුල් රාවලට නේද?
1: ඔව්.
0: ඒ වගේම තේ, මීපැණි මුසු කරපු පාන වර්ග මේ අතර ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා තමයි මේ ගැන පොඩ්ඩක් මතක් කරේ. 2026 ජූලි 28 වෙනිදා මැකාවු වල ෆින් පැලස් වලදී මේකේ මේ සම්මාන ප්‍රදාන උත්සවය තියෙනවා. එදාට යා ඒකේ සම්මානය ගන්නවා.
1: ඉතින් දැන් මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ලොකුම හොඳ දෙයක් තමයි මේ හරි ආගන්තුක සත්කාර අතරින් අපි හරි ඉහළ මට්ටමක ඉන්නවනේ. මොන දේ වුණත් මොන වැරද්ද තිබ්බත් මේ ආගන්තුක සත්කාර කියන තැනින් අපි හරි උඩින් ඉන්නවා. හරි ලැබී අපි ඒකට. ඉතින් අන්න මේකත් අගය කරලා තමයි මේ සම්මානය දීලා තියෙන්නේ.
0: අයියෝ මොන වැරද්ද තිබ්බත් කියලා කිව්වේ?
1: සම්මානේ තියෙනවනේ. එක එක මිනිස්සු ඔය කුහක කල් දෙනවා. කාටවත් නැගිටින්න දෙන්න දුක කලේ ගඳින මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සුත් ඉන්නවා. මං කියන්නේ ඊට වඩා අර ආගන්තුක සත්කාර කියන එක අපේ රටේ කැපිලා පේන ගුණංගයක්.
0: ඉතින් මේගොල්ලෝ දැන් මේ සම්මාන ගනි. ඉතින් රටක් විදිහට අපිට ඒක සම්බන්ධව විශේෂම විදේශිකයින්ගේ ආකර්ෂණය දිනා ගන්න මේවත් හේතු වෙනවා. සංචාර කර්මාන්තයේ නැගී සිටිනවා කියලා කියන්නේ ඒක රටේ ආර්ථිකයට හොඳ බලපෑමක් ඇති කරනවා.
1: ඉතින් ඔයා දන්නවද දැන් මේ සම්මාන වල මේ කවද තියෙන්නේ කියලා?
0: ජූලි 26 නේ
1: 28 මේ මාසේ 28 තියෙන්නේ.
0: ඔව් ජූලි 28 වෙනදා මැකාව් වල තියෙන්නේ. ඉතින් එදාට බලමු අපි සම්මානය අරගෙන මේ ලංකාවට ආඩම්බරයක් එකතු කරන දවස. මේ වෙලාවේ මතක් කරා නම් අවුරුදු 77ක ඉඳලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අපිට තියෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරගන්න නිෂ්පාදනයක්. ඒ තමයි ක්‍රිමිරාජ නිවසින් එන පේයාව දැන් ඔයාලට කැස්සා කෙම්බිරිස්සාවක් එහෙම නැත්නම් උණ වගේ ගතියක් තියෙනවා නම් මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන වෙළඳපළට එවන්නේ. ඉතින් අවුරුදු 77ක් තිස්සේ හොඳ දේවල් දීලා මිසක් මේ මාකට් එකේ හොඳ නම රැකගෙන ඉන්නේ වෙන විදියකින් ශරීරයට අහිතකර කිසිම දෙයක් මේ නිෂ්පාදනවල මේ අඩංගු වෙන්නේ නැහැ. අපි දන්නවා සමහර වේදනා නාශක එහෙම නැත්නම් යම් යම් රෝගවලට ප්‍රතිකාර ෂණිකව දෙන්න සමහර නිෂ්පාදනවල අන්තර්ගතයන් කියවලා බැලුවම ඒවා ශරීරයට අහිතකරයි. ඒ වෙලාවට සුවයක් ආවත් නේද? එතනින් පස්සේ ප්‍රශ්න ගොඩක් අපේ ශරීරයේ යම්කිසි අවදානමක දානවා.
1: ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි වෙනවා.
0: ක්‍රිමිනාජ නිෂ්පාදන කියලා කියන්නේ එහෙම නැති අපිට වගේ කියන නිෂ්පාදන පෙළක්. ඒ වගේම මේ වෙලාවෙම අපිට පුළුවන් පැල්වත් අයිස්ක්‍රීම් ගැන කතා කරන්න වර්ග කීපයකින් වට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: වැනිලා, චොක්ලට්, ෆෘට් ඇන් නට්, ස්ට්‍රෝබෙරි, මෙන්න මේ වගේ හැම වර්ගකින්ම ගුණාත්මක රසකින්, ඒ කියන්නේ හරිම කිරි රසකින් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. කිරි රස වැඩිපුර හොයන කෙනෙක් නම් ඔන්න මෙතන තමයි තැන.
0: 8:42

0: උදේ 8 විනාඩි 39යි කියන්න තිබ්බා විනාඩි 10කට කලින් දැන් 8 විනාඩි 49යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: අටයි විනාඩි 54යි. Facebook එකේ fake news දාන එක ඔයා මම අපි වගේ පුංචි මිනිස්සු එක් කරාට කමක් නැහැ කියමු. සාමාන්‍යයෙන් fake news දාන්නේ නැහැනි හරි හමන් account එකකින්.
1: නැහැ.
0: Kim Jong Un ප්‍රමුඛ උතුරු කොරියා පහුගිය දවසක fake news එකක් ගැව Facebook එකේ. මොකක්ද දන්නවද? FIFA World Cup එක උතුරු කොරියාව දින්න කියලා. ඉතින් ඕකට සෑහෙන විවේචනාවක්. ඒක කාගේ වමනාවට කරාද කියන එක තමයි ප්‍රශ්නේ. මේක ඒ රට රාජතාන්ත්‍රික මට්ටමේ අපි කියන ටිකක් නියම් රජයේ මැති අමුතුරු වගේ කියලා.
1: ඔව්.
0: නියම් අපි හිතමු නිකන් එහෙම.
1: ඔව්.
0: අන්න ඒ වගේ ඇත්‍යා කරලා තිබ්බා.
1: ආ.
0: එතකොට ස්පාඤ්ඤේ කල්පනා කරා එතකොට අපි නෙමෙයිද මම මේක දෙන්නේ.
1: ඒකයි අපි හීනයක්ද දැක්කේ.
0: ඔව්. කිම් ජොන් උන් දැන් මේ ගැන හොයනවා කියලා තියෙනවා. එයා කියලා දෙනවා වහාම කමිටුවක් පත් කරලා. හරි කමිටුපත් කරන්න මාකට් පාස් එක වෙච්ච ගම මේ يعني ඕක ගොඩක් රටවල පොදු එකක්.
1: ඔව්.
0: දැන් අපේ රට පැත්තකින් තියෙන වෙන රටවල එහෙමයි. මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගම කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව විසින් ඊට පස්සේ ඉතින් අවුරුද්දක් දෙකක් තුනක් සමහරවිට දැන් කිම් ජොන් උන් ජීවතුන් අතර නැති වෙයි මේ කමිටු වාර්තා එනකොට. ඔව්. එහෙමනේ කමිටු වල වැඩ.
1: ඔව් ඔව්.
0: දැන් අපේ ඔෆිස් වල එහෙම කමිටුවක් පත් කරාම මොකක් හරි වැඩකට ඒ වගේම يعني ඒවැ වාර්තා එනකොට මේ ඒ සේවකයා විස්රාමත් ගිහිල්ලා.
1: ඔව් සමහරකට අවසන් ගැටියුතුත් කරලා.
0: ඔව්. කිම් ජොන් උන් කිව්වා ඉක්මනට මේ කමිටුව දාලා මට මේ වාර්තාවේ මොකද්ද උනේ කියලා දෙන්න. මොකද මේක රට අපකීර්තියට පත් කිරීම.
1: උතුරු කොරියා වෙන්න බෑ නේද? ඔච්චර වුණත්.
0: ඒ කියන්නේ බොරු කියනවා කියලා.
1: ඔහොම බොරු කියනද? ඒක අතේපත් වෙන බොරු.
0: මේ කිම් ජොන් උන් නෙමෙයි හොඳ නැත්තේ නේ.
1: ඔව්.
0: ඉතින් කොහොම හරි මේ
1: එක අවධානය ගන්න වෙන්න බැරද?
0: ඔව් සමහර ඉන්නවනේ ෆේක් බොරු කියලා අවධානය ගන්නයි.
1: ඔව්.
0: Facebook වල එහෙම එහෙම දාලා
1: ලයික්ස් වැඩි කරගන්න, views වැඩි කරගන්න මේගොල්ලෝ අවධානය වැඩි කරගන්න හේතුවද දන්නේ නැහැ.
0: කොහොම නමුත් උතුරු කොරියාව ගැන කවදත් ඉතින් සාමාන්‍ය ප්‍රවෘත්ති මැවෙන රටක්. නමුත් දැන් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් රටක් විදිහට ගත්තම මේගොල්ලන්ගේ වගකීම් මේක ෂෙයා කරපු එක තමයි ප්‍රශ්නේ. අපි වුණත් Facebook එකේ දකින දකින එක ෂෙයා කරනවා සමහරලාට. ඒවැය තියෙන සත්‍යතාවයේ නිවැරදි බව හොයාගන්නේ නැතුව ඉතින් මේවා හොඳ පාඩම් කාට කාටත්. හරි. 8යි විනාඩි 56 අපි ඊළඟ පැයට යනවා. යන්න කලින් Deep Tech Solar එක ගැන කියන්නේ වාගේ ගෙදරට ලබන මාසයේ පඩිය නෑ මම මෙහෙම යෝජනාවක් කරන්න. මේ අවුරුද්දේ හොඳ බෝනස් එකක් හම්බෙනවා.
1: ලබන මාසේ පඩිය නෑ කිව්වම මම බය වෙලා.
0: නෑ පඩියම. පඩියකින් මෑ හොලා එකක්යි
1: කරන්නේ.
0: එනයි ඉතින් වෛද්‍යවරයෙක්වත් වෙන්න
1: ඕනේ. ඔව්. ලෝයා කෙනෙක්
0: හරි. එහෙමනම් මෙහෙම කරමු. එහෙනම් මේ පාර ඔයාගේ බෝනස් එකෙන් ඔයා බලන්න. මේක ප්‍රයෝජනවත් විදියට මේ බෝනස් එක වියදම් කරන්නේ කොහොමද කියලා. ගෙදරට සෝලා එකක් හයි කරමු. එතකොට 2027 අවුරුද්දේ වාගේ කරන් බිල 0. හරි? ප්‍රශ්නයක් නැහැ. එතකොට 2027 ඉඳලා ඉදිරියට 0.
1: 0.
0: එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක ගැන මම මේ දෙන අයිඩියා එක අරගෙන තව ටිකක් හිතලා බලලා තව කාත් එක්ක හරි කතා කරලා විශේෂඥ දැනුම අරගෙන නේද රටේ ලෝකෙ වෙන්නේ මොනවද කියලා තොයලා Deep Tech එකට කෝල් එකක් දෙන්න 0711 711 1 0711 711 711 1 තමයි නම්බර් එක. 8යි විනාඩි 57යි. විජය ප්‍රොඩක්ට්ස් අතර තියෙන විජේ නූඩ්ල්ස් එක. අද රැට වාට ගෙදරදී සාමාන්‍යයෙන් රැට කඩෙන් කණයි කියන බලන අතුසන් බලන්න. ඔයින් ඉක්මනට නූඩල්ස් එකක් හදාගන්නවා නම් විජය නූඩල්ස් එක විනාඩි කීපයකින් වාට හොඳ ප්‍රමිතියෙන් යුතු නූඩල්ස් එකක් හදාගන්න පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ වැසකට පසර වී වැසි හෝගි ගුරුම් සැත වැසි හටගත හැකි බව කාලකුණ වෙද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඌව සහ නැගෙනහිර පළාත්ද ඒ අතර වනවා. උතුරු උතුරු බැද පළාත් සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්වල සුළඟේ වේගය 5 කිලෝමීටර 40-50 අතර විය හැකි බවයි කාලකුණ වෙද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කල්පිටියේ සිට මණ්ඩාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා විලට ඔබෙන්වද බුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50ක් පමණ ඉහළ යාම හැකියාව පවතිනවා. ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව මේ වන විට ඩොලර් බිලියන 37.5ක වියදමක් දරා ඇති බව ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් ප්‍රකාශ කළා. ඒ සෙනෙට් මණ්ඩලයේ පැවති විමර්ශන හමුවකදී යුද මෙහෙයුම් අවි ආයුධ නිෂ්පාදනය සහ ප්‍රවාහන කටයුතු ඇතුළු අංශ සඳහා එම මුදල් වැය වී තිබෙනවා. අතරේක මූල ප්‍රතිපාදන සඳහා ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට

0: Radio ITN Sabah Sri Lanka Honda
1: Udenawe Vinay Tunai

0: නවයයි 8යි අලුත් පැය ගාව ඉන්නේ.
1: අලුත් පැය කියන දේවල් ගොඩක් තියෙනවා කියලා ඔයා මට කිව්වා.
0: ඔව් මේ දැන් මේ පැයේ අපි කතා කරමු ලෝකේ ලොකුම සල්ලිකාරයන්ට තියෙන ප්‍රශ්න ගැන. ලෝකේ ලොකුම සල්ලිකාරයෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්ද වගේ එකක් හිතෙනවානේ.
1: පුළුවන් නේද?
0: ඒගොල්ලන්ට ප්‍රශ්න
1: තියෙනවා.
0: සල්ලි කොහොමද වියදම් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා.
1: දැන් අපිට තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්න. ඒගොල්ලන්ට තියෙන සල්ලි වැඩි හින්දා කරන්න දෙයක් නැති ප්‍රශ්න.
0: දැන් මුකේෂ් අම්බානි. මුකේෂ් අම්බානි කියලා කිව්වම ලෝකෙම දන්නවා ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක්. එතකොට මුකේෂ් අම්බානි තමන්ගේ මේ පවුලේ ව්‍යාපාර අනාගතයට සූදානම් කිරීම සඳහා පහුගිය වසර කීපය තුළ අලුත් සැලැස්මකට අනුව බෙදලා දෙන්න තීරණය කළා. එයාගේ දරුවෝ අතර කොහොමද බෙදන්නේ කියලා එයා ප්ලෑන් කරා. දැන් අපේ අම්මලා තාත්තලාට නම් එහෙම ප්‍රශ්න නැහැ. තියෙන ගේ ඉඩමයි කාට හරි ලියලා දුන්නා එක්ක දුවට එක්ක පුතාට එක්ක දුවටයි පුතාටයි දෙන්නටම. එහෙම නැත්තම් වික්කා සල්ලි දෙකට බෙදලා දුන්නා ප්‍රාණ භුක්තිය තියාගෙන වික්කා ඔය වගේ එහෙමනේ තියෙන ප්‍රශ්න. ගෙදර වාහනයක් තියෙනවා නම් ඒක තව කාට හරි ලිව්වා. දැන් මේ අම්බානිගේ ප්‍රධාන සමාගම තමයි ඔය රිලයන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ RIL එක ඔය ඉන්ඩස්ට්‍රියල් ලිමිටඩ් කියන්නේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රියල් ලිමිටඩ්. තාම මුකේෂ් අම්බානිගේ නායකත්වයේ යටතේ පවතින නමුත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශ තුනම යාගේ දරුවන්ට වෙන වෙනම බාර දීලා තියෙනවා. මේක නිල වශයෙන් බෙදා දීමක් නොවුනත් අනාගත නායකත්වයේ සඳහා වූ වගකීම් පැවරීමක් විදිහටයි මෙයා දකින්නේ. එතකොට ආකාශ් අම්බානි එයා ඇවිල්ලා අර ජියෝ ප්ලාට්ෆෝම් එක සහ රිලයන්ස් ජියෝ කියන ටෙලිකොම් සහ ඩිජිටල් ව්‍යාපාර ප්‍රධානියා විදිහට කටයුතු
1: කරනවා.
0: එතකොට දියණිය ඊෂා අම්බානි එයාටත් දුන්න රීටේල් එක රිලයන්ස් රීටේල් එක. ඊට පස්සේ එතන තියෙනවා අර ටීරා බියුටි කියන එක තියෙනවා. ඒ ෆැෂන් ලයිෆ් ස්ටයිල් පැත්ත බ්‍රෑන්ඩ් කීපයක් ඊ කොමර්ස් බාල පුත්‍රයාටත් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයිල් එකයි ගෑස් එකයි. හරි. ඊට පස්සේ ඔය තව සෝලා මැනුෆැක්චරින් වල නේද බැටරි ස්ටෝරේජ් පැත්තේ තව වැඩ ගොඩක් කරනවා. ඉතින් මෙයාට තියෙන බිස්නස් ලොකු ලිස්ට් එකක් තියෙනවා. මේවා පොඩ පොඩ බෙදලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔය මෙයාගේ පුතුන් දෙන්නෙක් ඉන්නවනේ මුකේෂ් අම්බානි
1: අනිල් අම්බානි
0: පොඩින් ඒ ඇවිල්ලා මේ ධීරුභායි අම්බානිගේ පුතාලා දෙන්නනේ මේ දෙන්න මුකේෂ් අම්බානි අනිල් අම්බානි. ඒ කියන්නේ මේ මේ මේ කතා කරන්නේ මුකේෂ් අම්බානිගේ තාත්තගෙන්.
1: ඔව්.
0: එයා මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ පුතාලා දෙන්නගේ ලොකු ගැටුමක් ගියා.
1: හ්ම්.
0: ඒ කියන්නේ මොකද මේ තාත්තා කාට මේවා බෙදයිද දන්නේ නැහැ. දැන් මුකේෂ් අම්බානිටත් එන්නේ තාත්තගෙන් මේ ව්‍යාපාර ටික.
1: හ්ම්.
0: ඉතින් ඒ නිසා ඒක උදාහරණයක් අරගෙන මම මැරුණාට පස්සේ මගේ ළමයි ටික රණ්ඩු වෙන්න ඕනේ නැහැ හරියට මමයි අයියයි රණ්ඩු වුණා වගේ කියලා. මුකේෂ් අම්බානි කලින් ඉඳලම මේවා ප්ලෑන් කරලා තියෙනවා කියලා
1: කියනවා.
0: ඉතින් කොහොම නමුත් මේ මේ බිස්නස් ටික පවුලෙන් කඩන්න නෙමෙයි මෙයාගේ අරමුණ තියෙන්නේ. පවුලේ ව්‍යාපාර කොටස් වල කඩාවෙන් කිරීම නෙමෙයි. හැබැයි අර අර එකට තියන්න ඕනේ. හැබැයි සෝදශීලිය මේ කට්ටියම පවුලේ නෑකම්නේ අයියලා දෙන්නයි නංගි.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ ඒ සහෝදරකමත් පරිස්සම් කරගෙන ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියන අරමුණෙන් තමයි මෙයා මේ බිස්නස් ටික දැන් බෙදලා දෙන්න තීරණය කළා
1: තියෙනවා. සහ නිකන් ළමයින්ට නායකත්වයක් අරගෙන ඒ බිස්නස් දියුණු කරන්න ඒ හැකියාවත් නිකන් වර්ධනය කරන්න ඕනි කියලා ඇර හිතෙන්නේ නැත නේද?
0: ඔව් දැන් එහෙම නැත්තම් මේ තාත්තා නැති කාලෙක මේගොල්ලෝ අපි වගේ තමයි. අපේ අපේ ලංකාවේ ක්‍රමයක් තියෙන්නේ.
1: ඔව්.
0: පස්සේ අයියලා නංගිලා ගහ ගන්නවා. අයියලා මල්ලිලා ගහ ගන්නවා එන කොටා ගන්නවා. ඊට පස්සේ පොරෝ පාරවල් ගහලා
1: ඊට පස්සේ නිවුස් එනවා අපිට. හෝ හෝ ගාලා. ඉඩම් ආරවුලක් හින්දා
0: මෙන්න මෙහෙම. ඉතින් අම්මානිලාට තියෙන මේ බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර වත්කම් නිසා ඒ වගේ තත්ත්වයක් ඇතුණොත් ඒක ඉතාම භයානකයි. සා කඩා වැටුනොත් අම්බානිගේ බිස්නස් එක කඩා වැටුනොත්
1: අම්බානික පාඩුවක් වෙනවා.
0: අනිවාර්යයෙන්. ඉන්දියාවේ ආර්ථිකයට ඒක සෑහෙන බලපෑමක් කරන. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් හිතලා තමයි මේ කියන ව්‍යාපාර ටික මේ විදිහට බෙදලා දෙන්න යා තීරණය කළා තියෙන්නේ. හා සල්ලි තිබුණනේ ඉතින් නේ. ඒ වගේ ප්‍රශ්න කියනවා කාටත් පොදුයි.
1: අපිට අපිටත් එහෙම ප්‍රශ්න තිබ්බනම් හොඳයි නේ.
0: අපිට ඉතින් බෙදන්න දෙන්නේ. මේ ඇඳන් ඉන්න ඇඳුම විතරයි අපේ. ඒකත් ගලවලා කාට හරි දෙන්න. 9:12

0: ఓనము
1: సంధివేదన ఒకట ప్రబలము విద్యానుకూల విసనము ఓతుశీల్ యాక్టివ్ ప్లస్
2: Evening drive with Chamit and Charu.
3: Sama anugrahaya.
2: Marksman samuha vyapare vithin gen vabitha harina dan navanimavakin ena domasu antre vikiti meyantreka sadambar himi karu kumanna. Adu mama thanna 01177579579.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: නවයයි විනාඩි 28යි වෙලාව අපි ලොතරැයි මණ්ඩලේ පැත්තට යන්න ඕනේ ඊ අංක ටික බලන්න. ඊට කලින් මතක් කරන්නම් රයිනෝ රූෆින් ෂීට් එක ගැන. ෂීට් එකක් විතරක්ම නෙවෙයි මේක වදන්නෝ. ඉස්සරනම් ගෙදරකට වහල සෙවිලි කරන්න නේද? මොනවා හරි දෙයක් කමන්නේ. අපි මුල්ම කාලේ වඩ මතකයි පොල්ලතු, ඊට පස්සේ තහඩු, ඊට පස්සේ ටකරං. තහඩුයි ටකරුයි දෙකම එකයිද? නෑ, දෙකක්. ඊට පස්සේ එක එක විදියට වහල සෙවිලි කරානේ. ඊට පස්සේ ආවා ෂීට් එක. ওই ෂීට් එකෙත් එක එක જાති ආවා. නමුත් වසර 60ක විශ්වාසයේ තියෙන රයිනෝ රූෆින් තමයි ලංකාවේ හැමෝගෙම ඔළුවට උඩින් තියෙන, ලංකාවේ වැඩි පිරිසකගේ ඔළුවට උඩින් තියෙන ආරක්ෂිත නේද? ඒ වහල සෙවිලි කළ හැකි හොඳම ප්‍රමිතියන උතු ප්‍රොඩක්ට් එක.
1: නෝමල් ෂීට් එකක් දැම්මම රස්නෙත් වැඩි නේ මේ දවස්වල. මේ දවස්වල ඉන්න බෑ නෝමල් ෂීට් එකක් දාලා.
0: ඔව්, දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන එකේ විශේෂත්වයක් තියෙනවා. මේක ඒගොල්ලෝ අඳුරගත්තා ඔය කියන උෂ්ණත්වය එක්ක ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්. ඒ නිසා තමයි ඒගොල්ලෝ මැටි ලේයර් එක මේ ෂීට් එක යටින් ආලේප කරලා ඊට උඩින් ජල විකර්ෂක ආලේපය දාලා ෂීට් එකේ උඩ පැත්තේ ගුණාත්මක බවයි ඒ වගේම යට පැත්තේ තියෙන පෙනුම සහ ඔය කියන උෂ්ණත්වය පාලනය කරන ක්‍රමවේදය සියල්ල එකතු කරලා රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක හදලා තියෙන්නේ. මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන ෂීට් එක. ඒ නිසා රයිනෝ ඒජන්ට් කෙනෙක් හම්බෙන්න කියලා මතක් කරනවා. ආගේ ගෙදරටත් මේ රයිනෝ රූෆින් ෂීට් එකම දාන්න. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මම කිව්වා. මහජන සම්පත තමයි මේ දවස්වල වැඩිපුර විකිණෙන ටිකට් එක. ඉතින් ටිකට් එකක් ගත්ත කියලා කියන්නේ රුපියල් 40ක්. රුපියල් 40ක් කියලා කියන්නේ එතනින් එහාට ගිය තවත් කතාවක් තියෙනවා. ඒ රුපියල් 40න් රටේ සංවර්ධන අරමුදල් රසක් වෙනින්න වාගේ දායකත්වය දෙනවා. ඉතින් මහජන සම්පත පහුගිය කාලෙම සුපිරි ජයග්‍රාහකයෝ රසක් බිහි කරපු තැන. ඉතින් ඒ නිසා අදත් රුපියල් 40ක් වේදන් කරන්න. එහෙම වුණොත් මෙන්න මේ වගේ මම දැන් කියන්නේ ඊයේ දවසේ දිනුම් මෙදු ටිකට් වල වාසනාවන්ත අංක ටික හෙට උදේට ඔයාට ඔයාගේ දිනුම තියනවද කියලා අහගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැයි. ඊයේ දවසේ දිනුම් මෙද්ද වෘෂික ලග්නයත් එක්ක අංක 11 අංක 53 අංක 65 ජයග්‍රාහී අංක බවට පත් වුණා. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් කිව් අක්ෂරයත් එක්ක අංක 5 අංක 7 අංක 5 සහ අංක 9. අද සම්පත ගත්තනම් අංක 8 අංක 2 අංක 3 අංක 8 අංක 2 අංක 9 අංක 3 අංක 8 අංක 2 යූ අක්ෂරයත් එක්ක. හනහල ලොතරැයි මකර ලග්නය සහිතව අංක 8 අංක 29 අංක 42 සහ අංක 49. ධන නිධානය ටී අක්ෂරයත් එක්ක අංක 21 අංක 42 අංක 43 සහ අංක 80. මෙගා පවර් ටී අක්ෂරයත් එක්ක අංක 16 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 16 අංක 26 අංක 53 සහ අංක 75. ගොවිසත ගත්තනම් ඕ අක්ෂරයත් එක්ක අංක 2 අංක 11 අංක 49 සහ අංක 64. මහජන සම්පත අවසාන වශයෙන් අපි ටිකට් එක බලන්නේ යූ අක්ෂරයත් එක්ක අංක 1 අංක 1 අංක 9 අංක 3 අංක 8 සහ අංක 2. ඊයේ දවසේ දිනුම් මැද මහජන සම්පත ලොතරැය. ඉතින් වාසනාවන්ත කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඕන තියෙන අවස්ථාව අදත් රුපියල් 40කින් ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. 9 විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: නවයයි විනාඩි 38යි වෙලාව. බොන වතුර වීදුරුව පිරිසිදු වෙන්න ඕනි. අපි කියන්නේ පානීය ජලය සඳහා සුදුසු ඒවා නේ. අපිට හැමතැනම තියෙන වතුර බොන්න බෑනේ.
1: සමහර කට දැන් බෝතල් කරපු වතුරත් බොන්න බෑ.
0: ඔව් එහෙම කියලා තිබ්බට සමහර විට නේද?
1: ෂුවර් නෑනේ.
0: ඔව්. යම් කිසි අවදානමක් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: පානීය ජලය කියලා කිව්වම ඒකට වෙන වටිනාකමක් තියෙනවා. දැන් ආ දන්නවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙත් ලංකාවෙත් සමහර කෙනෙකුට මේක පිළිගන්න බැරි වෙයි. පානීය ජලය කියන එකේ අත්‍යවශ්‍යතාවය හොඳටම දැනෙන යම් යම් ප්‍රදේශ තියෙනවා. ඒ කියන්නේ උදේට අර කලේ අරගෙන ගිහිල්ලා පැය 4 5 සමහර විට නේද කොහේ හරි තැනක ඉඳලා වතුර පුරවගෙන ආයි කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ඇවිල්ලා ගෙදරේ ජල අවශ්‍යතාවය සපුරගන්න පිරිස්
1: තාමත් ඉන්නවා.
0: ලංකාවෙත් ඉන්නවා, ලෝකෙත් එහෙමයි. ලෝකයේ ඔය ගොඩක් රටවලට එහෙම බොන වතුර බින්දුවක් නැති රටවල් තියෙනවා. දැන් ඔය WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පිරිසිදු වතුර ලෝකේ ලොකු අමාරුවක වැටමින් පවතින කාලයක් මේ යන්නේ. හරි, එතකොට මේ අනාරක්ෂිත වතුර කියලා කියනවා දන්නවා ශරීර සෞඛ්‍ය රහිත කර දේවල්. ඔය අනාරක්ෂිත වතුර කියන එක ලෝකෙන් තුරන් කරන්න, එහෙම නැත්නම් ලෝකේ තියෙන අපිරිසිදු යයි සම්මත වතුර, අපේ පෘථිවියේ අපිට හම්බෙන වතුර පිරිසිදු කරන්න යම් කිසි ක්‍රමවේදයක් කාට හරි ඉක්මනට සලසන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක හරිම වටින ප්‍රවෘත්තියක්නේ. දැන් මේ ප්‍රවෘත්තිය චීනයේ නිෂ්පාදනය කරපු අමුතු ගැජට් එකක්. මේක වතුර කියන්නේ අතේ අරන් යන්න පුළුවන් ගං වතුර, ඊට පස්සේ ඔය දියසීරාවල් කානුවල ගලා යන වතුර, මේ ආදි වශයෙන් ගත්තම ගංගාවල ඇතුළු අපවිත්‍ර ද්‍රව්‍ය මේ ගැජට් එකෙන් පුළුවන් විනාඩි කීපයක් ඇතුළත මොනවා කරන්න?
1: පිරිසිදු කරලා දෙන්න. විශේෂම දේ තමයි අතින් අරගෙන යන්න පුළුවන් තරම් මේ ගැජට් එක හරි සැහැල්ලුයි.
0: ඔව් මේ
1: වගේම අර පාවිච්චි කරන්න කිසිම අර විශේෂ පුහුණුවක් එහෙම ඕනේ නැහැ. ඔනෙන් පාවිච්චි කරන්න පුළුවන්.
0: ඔව් මේකේ තියෙනවා විශේෂ පෙරහන් මේ යන්ත්‍රේ. ඒ වගේම ප්‍රතිලෝම ඔස්මොසිස් තාක්ෂණය නිසා වතුරේ තියෙන බැක්ටීරියා, වෛරස් ඒ වගේ මහිතකර දේවල් සම්පූර්ණයෙන් අයින් කරලා ඕනම ජල මූලාශ්‍රයක් ආරක්ෂිත බීමට සුදුසු ජලය බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ගැජට් එක පාවිච්චි කරලා. ඉතින් අර අතින් අරගෙන යන්න පුළුවන් තරම් සහැල්ලු වීම තමයි වටින්.
1: ඔව්.
0: ඉතින් ගම් වතුරක්
1: ගියෙන් දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා වුණත් ඒක හරි වටිනව නේද?
0: වතුර මෙහෙන් අර යන්න ඕනේ නැහැ.
1: ඔව්.
0: ඔයේ මඩ කාණුව ගැන වතුර තියෙනවා නම් වතුරට ගියාලා මේ යන්ත්‍රෝපකරණ මේ යන්ත්‍රයට දැම්මා.
1: පිරිසිදු කරා.
0: පිරිසිදු පිව්වා. ගම් වතුරකදී භූමිකම්පාවකදී හදිසි අනතුරක් වුණාමනේ. දැන් මිනිස්සුන්ට අත්‍යවශ්‍යම වෙලාවක වතුර අවශ්‍යම වෙලාවක මේ කියන ඔය අනාරක්ෂිත වතුර මේ කියන ආරක්ෂිත තත්ත්වයට පිරිසිදු තත්ත්වයට ගේන්න මේ ගැජට් එකට පුළුවන්.
1: දැන් කොහොමත් මේ චීන ජපාන කියලා කියන්නේ මේ එක එක කාලෙට අපි හිතන්නේ නැති දේවල් වලින් හිතන්නේ නැති දේවල් නිර්මාණය කරන රටවල්.
0: ඔව් يعني ලෝකේ දියුණු තාක්ෂණය කියන මේ ඒගොල්ලෝ අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඉතින් නව මානයන් මේව කාටවත් වෙන කාටවත් හිතෙන්නේවත් නැති ඒවා ඒගොල්ලන්ට හිතෙනවා.
1: ඔව්.
0: ඉතින් ওই පොඩි ගැජට් වල හරි මේ يعني ප්‍රසිද්ධයි චීන. ඉතින් බලන්න ඒක සැහැණ වටින ප්‍රවෘතියක්. දැන් මේ ප්‍රවෘති එක්ක මට පුළුවන් මෙතෙන්දිම කතා කරලා යන්න. ලංකාවේ තියෙනවා ගෙදරදී පොල් තෙල් ටික පිරිසිදු කර පිරිසිදු පොල් තෙල් නේ. අපි කියන්නේ පොල් තෙල් මොනවා කරනවා කියලා දෙකට හිඳිනවා.
1: තෙල් හිඳිනවා.
0: තෙල් හිඳිනවා. තෙල් හිඳින යන්ත්‍රයක් ගෙදරට ගෙන්නලා ඔයාලා ගෙදරම තෙල් ටික හිඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔය මාක්ස් පෙන් ගෲප් එකේ තියෙනවා පොල් තෙල් විතරක් නෙමෙයි සමානාර තල තෙල්, රට කාචු ඔයගේ වාට කැමති විදිහේ මොනහරි දෙයක් එහෙම තෙල් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් තෙල් හිඳින්න පුළුවන් ඒ විතරයි. අන්න ඒ වගේ ඒවට වාට පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඩෝමා ඇතුළු මාක්ස්මන් ගෲප් එක තමයි යන්ත්‍රෝපකරණ ගණනාවක් හඳුන්වා දීලා තිනවා. ඒ අතරේ තියෙන ඔය පොල් තෙල් හිඳීමේ යන්ත්‍රය. ඉතින් මාක්ස්මන් ගෲප් එක කියන්නේ කවදත් මේ ලෝකෙත් එක්ක ගලපලා ගොඩාක් යන්ත්‍රෝපකරණ ලංකාව වෙළඳපළට හඳුන්වා දුන්න ආයතනයක්. ඉතින් ඒ කිව්වේ මාක්ස්මෙන් එකේ පොල් තෙල් හිඳින යන්ත්‍රය ගැන. ස්වෑන් රැකියාවක් විදියට උනත් ඔයාලට පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ වගේ යන්ත්‍රයක් ගෙදර ගියාලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න.
1: අනිවාර්යයෙන්ම.
0: රයිට්. ඒ වගේම ෆැඩ්නා ඔතෂීල් ගැන මතක් කරනවා. ෆැඩ්නා ඔතෂීල් කියලා කියන්නේ ඔයාගේ සන්ධි වේදනාවට ශරීරයේ තියෙන ඕනම සන්ධි වේදනාවකට හරියට හරියන විසඳුම. මේක ඔයිල් එකක් නෙමෙයි, ප්‍රසන්න සුවඳක් සහිතව ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් ෆැඩ්නා නිවසින් එන්නේ ෆැඩ්නා කියලා කොහොමද ආදන්න කාලය තිස්සේ ඉඳන් ලංකාවේ අපිත් එක්ක විශ්වසනීය ගනුදෙනුවක් තියෙන සන්නාමයක්. ඉතින් ෆැඩ්නා මේ පරීක්ෂණාගාරය ඇතුලේ පරීක්ෂණවලට භාජනය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ දැනුම අරගෙන අවසානයේ තීරණය කරනවා මේක තමයි සංදිවේදනාවකට හරියටම හරියන්නේ කියලා.
1: නිතරම අපේ ශරීරයේ ගුණාත්මක භාවය ගැන හිතන තැනක් තමයි මේ ෆැර්න කියලා කියන්නේ. ඉතින් එහෙනම් ගලංගේ නිෂ්පාදන ගන්න දෙපාරක් හිතන්න එපා. අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ ගුණාත්මක භාවයට සරිලන නිෂ්පාදන තමයි ඒගොල්ලෝ හැම වෙලේම අපිට දෙන්නේ.
0: දැන් කොන්දේ අමාරුවක් තියෙනවා නම් වැලමිටේ ඊට පස්සේ දනහි සොල උරහිසේ වලලු කරාශ්‍රිතව ඕනම වේදනාවකට මේක හරියටම හරියනවා. ෆැඩ් නවුත ශිල් කියන මතක් කරේ. ඉතින් ෆාමසි වල සුපර් මාකට්ස් වල ඕනම තැනක මේක ගන්න
1: තියෙනවා 1920කට.
0: ඔව් රුපියල් 1920යි. දැන් හිතන්න ඔයාලට බඩේ අමාරුවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් බඩේ අපහසුතාවය. ඊයරේ මොන හරි දෙයක් කෑවා. ඒ හින්දා තාම බඩට නිකන් අපහසුවක් දැනෙනවා. හරි. ක්‍රෙමිරාජ කරල් ගුලි කියලා කියන්නේ අන්න ඒකට හරියටම හරියන නිෂ්පාදනය. අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ අපිට ඒ විශ්වාසය තාවුරු කරලා තිනවා තවදුරටත් ස්වභාවික දේවල් වලින් තමයි ක්‍රෙමිරාජ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වට ගන්න කියලා මතක් කරනවා. ළඟම තියෙන ඔසුසල් වල තියෙනවා ඔය පොඩි ආයුර්වේද බෙහෙත් හල් කියලා කියන්නේ. අන්න ඒවැය තියෙනවා අර ප්‍රියක් පොඩි ලා කොළපාට වගේ පැකට් එක. කළු සහ ලා කොළපාට වගේ පැකට් එක ක්‍රෙමිරාජ කිව්වම ඔක අඳුරනවා. ඒ කාලේ නම් මේ පැකට් එක
1: ඒ විදිහටම එනවා.
0: ගුණාත්මක බවත් එහෙමයි. ඒ නිසා මේ ප්‍රශ්නයක් නෑ. ඒ ක්‍රෙමිරාජ නිවසින් එන නිෂ්පාදනය ඔයාලට ගෙන්න ගන්නවා නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න පුළුවන්.
1: 012-753-889 තමයි ඔයාට මේ නිෂ්පාදනය ගෙන්න ගන්න ඕනේ නම් කතා කරන්න ඕනේ නම්බර එක.
0: 9:45 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Mamanande maanam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
5: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩි සුවර්ස්
7: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
8: නොතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
9: උදේ 9 විනාඩි 50යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: නවයයි විනාඩි 51යි. ඔයා LPL බලන්නේ නැද්ද?
1: බලනවා.
0: මොනවද බලන්නේ?
1: LPL. හැබැයි ක්‍රිකට් ගැන මොකුත් ප්‍රශ්න අහන්න එපා මගේ.
0: නෑ නෑ. මම දැන් බලනවා කියන එකෙන් මට එතනින් එහාට ප්‍රශ්නයක් ඉතුරු කරේ නෑ.
1: නිල්. නිල්.
0: මේ දවස්වල යනවා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. එතකොට ඊයේ තිබ්බා කැන්ඩි දඹුල්ල මැච් එක රැ.
1: දඹුල්ලනේ?
0: ඔව් කැන්ඩි දින්නා.
1: කැන්ඩි. නෑ නෑ තිබ්බේ දඹුල්ලනේ.
0: ඔව් දඹුල්ල ග්‍රවුන්ඩ් එකේ. එතකොට රංගිරි දඹුලු ක්‍රීඩාංගණය තමයි මේ දවස්වල තරඟ තියෙන්නේ. ඉතින් මේ කාලේ ඕගොල්ලෝ උනත් කොළඹට එක කණ්ඩායමක් බෙදිලා ඉන්නවා. ගාල්ල වෙනම රටක් විදියට සලකනවා. නුවර නිලමෙලා ටික වෙන විදියකට හැසිරෙනවා. Facebook එකේ මරු මේ කාලේ ඉතින්. ලංකා ප්‍රීමියර් ලීග් මැච් බලන්න හවසට තියෙන්නේ. ඉතින් මේ මේවා බලන්න යන්න ඕනේ. මොකද ලංකාවේ ප්ලේයර්ස්ව සෙල්ලම් කරන මැච් දැන් IPL වගේ එකක් ගත්තොත් මේ ග්‍රවුන්ඩ් පිරෙන්න ඉතිරෙන්න හැම මැච් එකකටම සෙනඟ. දැන් ඊයේ මම දැක්ක කැන්ඩි දඹුල්ල මැච් එකේ මේ දඹුල්ල සෙනඟවත් දඹුල්ලට සපෝට් කරන්න කියලා. ඉතින් අර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට අරගෙන යනකොට ෆෑන්ස්ලා කියන අයගෙත් නේද සපෝට් එකක් තියෙනවා. Facebook එකේම හැමතිස්සෙම හැලී ලියලා බෑ.
1: Facebook එකෙන් ක්‍රිකට් ගහන කට්ටියත් ඉන්නවා.
0: ඉන්නවනේ. එහෙම නැතුව පොඩ්ඩක් මැච් එකක් දෙයක් බලන්න ගිහිල්ලා සමහර ඔය ටිකට් එහෙම හරි අඩුයි. දැන් ෆ්‍රී ටිකට් හම්බෙනවා.
1: ඔව්.
0: ඉතින් යාළුවෝ එහෙම කතා කරලා අපෙන් එහෙම අහනවා මේ සතිය දවස්වල එහෙම හවසට තියෙන මැච් බලන්න ඉන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් අපිට ඊළඟ දවසේ වැඩට ඉන්න වෙන්නේ. ඒ නිසා මේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම ගිහිල්ලා මැච් එකක් එහෙම බලන්න.
1: චියර් කරලා එන්න.
0: ඔව්. මොකද අපේ කොල්ලෝනේ මේ පොඩි නේද ඊළඟ පරම්පරාවේ පොඩි උන් ටික මේ සෙල්ලම් කරන්නේ. එදින් සහ ලෝකේ ජාත්‍යන්තර මට්ටමේ තව දක්ෂයෝ ඇවිල්ලා ඉන්නවා. LPL ගැන මතක් කරේ. එමනම් මේ අද දවසේ අපේ වැඩ ඉවර කරන වෙලාව හරි. විජේ නිෂ්පාදන ගැන අවසාන වශයෙන් කියනවා ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකය. ඇයි එහෙම කියන්නේ? ලෝකේ කොහේ ගියත් දැන් ඔයාලට ලංකාවේ රසියර කැම ටික හදාගන්න විජේ නිෂ්පාදන තියෙනවා. ඉතින් පිටරට සූපවේදීන් පවා දැන් විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන නිසා තමයි ඒ ගැන කිව්වේ. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදක ගැන කිව්වොත් පැල්වත්ත බටර් ගැන කියන්න. බටර් ගන්නවා කියලා කිව්වම නේද? බටර් ගන්න හැමෝටම පුළුවන්.
1: හැබැයි ගාන බටර් එකත් හොඳ ක්වලිටි බටර් එකක් ගන්න ඕනේ.
0: ප්‍රමිතියෙන් යුතු බටර් එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ට්‍රයි කරලා බලනවා. මෙච්චර කාල සමහර විට මෙන්න දේවල්
1: ගෑවේ ක්වලිටි නැති බටර් එකක් වෙන්න පුළුවන් නේ.
0: ඒ අන්තර්ගතය වුණත් හරි වටිනවා. ඉතින් ප්‍රොඩක්ට් එක ක්වලිටි එක කියන්නේ හරියට මේන්ටේන් කරනවා පැල්වත්ත නිෂ්පාදනවල. එමනම් අපි ආයේ හම්බෙනවා හෙට උදේ 7ට.
1: ගිහින් එන්නම්. එයා අසංක මං අනුව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී
6: වෙලාව පෙරවරු 10යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: ಸಹಯೋಗಿತ ಅನುಗ್ರಹಯ
1: ಸೋನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರೇಯ ದನ್ ದಿವಿನಪುರ ಅತಿ ಟಿವಿಎಸ್ ಅಲವಿ ನಿಯೋಜಿತಾನ್ ವೆತಿನ್ ವಟಿನಾ ದೊರತಕಿ ಅಲ್ಮಾರಿಯಕ್ ನೋಮಿಲಿ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿ ಬಿಸ್ನೆಸ್ ವೆತಿ ಸೋನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರೇಯ
2: නල්ලත දිය බොහිනි ඇල්ලසල දේ ත්‍රිරුද රතයක් ප්‍රපාතයකට පෙරලිබෙන් දෙනෙකු මියකුස් තිබෙනවා. තවත් තුන්දෙනෙක් තුවල් ලැබුවා. නල්ලත දිය සිට බස්කිලි දක්වා දහම් ලැබින් තිබූ ත්‍රිරුද රතය එසේ ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියකුස් තිබෙන්නේ ත්‍රිරුද රතය රියදුරු සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයන්. පාසල් සිසුන් තුන්දෙනෙකු තුවල් ලබා බස්කිලි රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායිකා ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගය වන නීට් විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිට වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්තුණා. එහිදී සිසුන්ට එරෙහිව පොලිසිය ක්‍රියාකලාකාරයට විරුද්ධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරෝධතාව අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. මේක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10යි විනාඩි 4යි.
0: රීතා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මේක අපව ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්.

සුබම සුබ දෑසනක්. අද සතිය මැද දවසකට ඇවිල්ල නේද. අපි දන්නෙම නැතුව බදාද දවසට ඇවිල්ලනේ හරි ඉක්මනට. වෙලාව නම් ඉතින් අපි දන්නෙමනේ හරිම ඉක්මනට ගෙවිලා යනව නේද. අද උදේදී නැගිටිනකොට පොඩි සතුටකුත් දෙන්න ඇති. හානේ අද ඉතින් බදාදනේ. එතකොට ඕද තව දවස් දෙකක් විතරයි මට වැඩට යන්නේ තියෙන්නේ කියලා හිතලා පුංචි සතුටක් ආවත් නෑ නෑ නෑ නෑ වැඩ නම් ඉතින් නතර වෙන්නේ නෑනේ. අපි හැමදාම ඉතින් කරත් ඉවරයක් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට හිතෙනවා නේද මේ ජීවිතය ඇත්තටම වැඩ විතරද තියෙන්නේ කියලා. නෑ නෑ නෑ වැඩ විතරක් නෙමෙයි ඔයාට හිත සතුටින් තියාගන්න ලස්සනම සින්දු අහන්න පුළුවන්. ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගෙන ජීවිතේ මේ හැම අලුත් දවසක්ම කියලා කියන්නේ දන්නවද ජීවිතේට අලුත් අවස්ථාවක් තමයි ඔයාට මේ හම්බ වෙන්නේ. නිකම්ම මේ දින ටික ගෙවිලා යන එකක් නෙවෙයිනේ. මේ හැම උදේවරුවක්ම කියන්නේ ඔයාගේ ජීවිතේට ලස්සන අවස්ථාවක් හදලා දෙන දෙයක්. ඒ අවස්ථාව ඉතින් ඔයා ලබා ගන්න නේද. ජීවිතේ සමහරක් වෙලාවට ඔයාගේ වෙනස් කරන්න පුළුවන් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ හැම දෙයකම මේ උදේවරුවක් කියන එක හරි අපූර්ව තෑග්ගක් ඔයාට හම්බ වෙලා තියෙන්නේ. ඔයා ඉතින් මේ වෙලාවේ කොහෙද ඉන්නේ. මං හිතනවා මේ වෙලාවේ වැඩ ගොඩාක් එක්ක ඇති. එහෙම නැත්නම් ඔෆිස් එකට ගිහිල්ලා ඇති. එහෙමවත් නැත්නම් ඔයාගේ වැඩ කරන තැන ඔයාගේම බිස්නස් එකක් එක්ක පොඩක් කාර්යබහුල වෙලත් ඇති නේද. මොකද වැඩ ටික හරියට බැලන්ස් කරලා ඒ ටික ප්ලෑන් කරගන්න ඕනේ මේ උදේ වෙනකොට. ඔයා මේ වෙලාවේ කොහේ හිටියත් මාව අහගෙන දවල් එක වෙනකම් මාව අහගෙන ඉන්න පුළුවන් හાર્ට් බීට් එක. ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න FM 103.5 93.7 අහගෙන ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න. හාද උදේ 10:00 විනාඩි 13

0: පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනැව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසනැව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්

දහය බහු වෙලා ටික වෙලාවක් ගිහිල්ලා නේද? ජීවිතේ දැන් සමහරක් වෙලාට ඔයාට මතකම තියෙන රසයක් තියෙනවද? අමතක වෙන්නෙම නැති රසයක් කියන්න බලන්න. සමහරක් වෙලාවට තියෙනව නේද? ඒ සමහර රසවල් අපේ ජීවිතේ කවදාවත් නොමැකෙන්නේ. ඒ සමහර මතකයක් ඒ වගේනේ. තව කෙනෙක් එක්ක තියෙන මතකිකුත් සමහරක් වෙලාවට මැකෙන්නෙම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ රසයක් කියන දේ නේද? අර ඉස්සර චූටි කාලේ අපි හැම රසටම කිරිතේ එකක් කියම හදලා ගෙනත් දෙනවනේ උදේට. ඒ වගේ එකක් දැන් ඔයාට තිබ්බත් කොහොමද? ඒ සුවඳ, ඒ උණුසුමත් එක්ක හරි රහට උකුවට ගානට හැමදේම තියෙන රස කිරිතේ එකක් තිබ්බත් මේ වෙලාවේ වැඩ කරන ගමන් පොඩක් මහන්සිය අඩු වෙන්නේ හැම. එහෙමනම් ඉතින් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනම තමයි. සමහරක් වෙලාවට ඉතින් අම්මා ළඟ නැති වුණත් ඔයාට ඒ ඉස්සර තිබුණු රසටම ගුණටම හදාගන්න පුළුවන් පැල්වත්ත නිෂ්පාදන මිලදී අරගත්තොත්. ඔයාට රසම රස කිරිතේ එකක් හදාගෙන ඔයාගේ මේ වෙලාවේ තියෙන චුටි මහන්සියක් උනත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔයාට මතක් කරන්න ඕනේ 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් නිසා ඔයාට අරගෙන බොන්න බය වෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් නැතිව ස්වභාවික නිෂ්පාදනයක් නිසා වාගේ ගෙදර ඉන්න පුංචි බබෙක් ඉන්නව නම් එයාට දෙන්න පුළුවන්. මේ හැමදේම විශ්වාසයෙන් කියන්නේ ඒ නිසාමයි. ඔයාට පැල්වත්ත නිෂ්පාදන අරගෙනම බලන්න. හાર્ට් එක බීට් වෙන කවුද මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලමුද? ඔයා දන්නව මන් දන්නවා ඉතින් ඔයා මාව අහගෙන ඉන්නේ කියලා විතරක් මාදරේ. ඒකනේ ඉතින් ඔයා මට කතා කරන්නේ නේද? ඉතින් වෙනද වගේම හරිම ආන්තරින් මට කතා කරා තමරා කුමාර්. කලින් දවසක යාගේ දුව බලන්න නෝර පැත්තේ ගිහින් ආවේ කිව්ව. ගිහලා ඇවිල්ලා දැන් අද අපෝ රත්නපුරේට ඇවිල්ලා. එහෙම තමයි නේ, දුවලා පොඩ්ඩක් ලෙඩ වුණ ගම ඉතින් අම්මා යනවනේ ඒ බබා ළමයාව හොයාගෙන. එහෙම තමයි නේද? අම්මලා කියන්නේ නිකන්ද? පොඩ්ඩක් අම්මව දැක්කගම සමහරක් වෙලාවට අපිට ලෙඩ ටික අඩු වෙන්න පුළුවන් නේද? එහෙම අම්මලා ඉතින් හැමෝටම ඉන්නව නේද? ඔයාවත් එකතු කරගන්න තමරා කුමාරේ හරිම ආදරෙන්. ඒ වගේම මේ වෙලාවේ අහගෙන ඉන්නව කෙනෙක්. ගුඩ් මෝර්නින්. ලක්කන මැදිරියට ඇවිල්ලා ඔයා බීම් එකට එනකම් බලාගෙන හිටියේ වාඩි වෙලා. කතා කරන කන්නේද? මාව දැකින්න පුළුවන් ඔයාට. මට නම් ඔයාව පේනවා. මේ බලන්නකො හරිම ලස්සන කෙනෙක්. ආදරේ ලෙංගතු හැමදාම බොයකට සුමුණා තමයි මැසේජ් එක දාලා දෙන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබම සුබ උදෑසනක් වේවා. කවුද මේ? කොහොමද ඔයාට? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. හදු ගොඩාක් එක්ක ඇවිල්ලා තියෙන ලස්සන මැසේජ් එක. සමහරක් වෙලාවට වචන ටිකක් කියනවට වඩා ඒක අපි සමහරක් වෙලාවට ලස්සන කරන්න පුළුවන් නේද? පුංචි ස්ටිකර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔයා කියන වචනකින් උනත් කෙනෙක්ගේ හිත හදන්න පුළුවන් කියලා දන්නව නේද? ඒ සමහර මැසේජස් තියෙනවා ඒ වගේ හරි ලස්සනට කියවන්න ආස හිතෙන විදිහට එවන මැසේජ්. ඉතින් මේත් ඒ වගේ කෙනෙක් තමයි චන්දිම. ඔයා හරිම ලස්සනට මැසේජ් කෙවරු හැමදාම හරිම ආදරෙ. ඉතින් ඔයාව එකතු කර ගන්නකොට ඔයාගේ දෙවුනි ඒ වගේම තිමිර යුවන්දි පුන්සෙන්දි එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම ලස්සන සින්දුවක් අහන්න ආදරේ හැමදාම කියලා තමයි තියෙන්නේ. ඉතින් මාත් ආදරේ ගොඩක් මේ විදිහටම ආදරේ වෙදාගන්න මාත් එක්ක ඉන්නට හાર્ට් බීට් අහගෙන ඉන්නවට ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. FM 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් තියන්න 0703 93.5 93.7 උදේ 10:32

0: දහය විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6776 779.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 10 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

වෙලාවෝ බලලා වික්මනට ආවනේ මේ පැත්තට. ආ ඉන්නවද කියලා බලන්න තමයි මං ආවේ. ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ ෆෝන් එකෙන්ද එහෙම නැත්නම් රේඩියෝ එකෙන්ද කියන බලන්න. සමහරක් අය ෆෝන් එකෙන් අහගෙන ඉන්නවා. ගෙදර නැත්තම් එළියක තැනක ඉන්නවා නම් සමහරක් වෙලාවට එහෙම අහගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයා රටක ඉන්නවා නම් ෆෝන් එකෙන් අහනවා. එහෙම නැත්තම් ඔයා ගෙදර ඉන්නවා නම් සද්දටම ලක්කන දාලා අහගෙන ඉන්නව නේද? මේ කොහොම අහගෙන හිටිය සමහරක් වෙලාවට අපිට හෑන්ඩ් ෆ්‍රී එකක් එහෙම නැත්තම් එයාපොඩ්ස් දෙකක් ඕන වෙනවනි ෆෝන් එකෙන් අහන කෙනෙක්ට නම්. නැත්තම් ඉතින් අනිත් අයට කරදරයක් වෙනව නේද? අපි කොහොමද දෙන්නෝනේ අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහටනේ. හා නැද්ද? දැන් අපි එයාපොඩ් එකක් එයාපොඩ් එකකින් දැන් සමහරක් වෙලාවට ෆෝන් එකට කනෙක්ට් කරගෙන අපි අහනවනේ ලස්සන සින්දු අපි කැමතිම දේවල්. හැබැයි එයාපොඩ් එකකින් අපිට ලෝකය දිහා බලන්න පුළුවන් වුණොත් කොහොම වෙයිද? ඒකට ඇපල් සමාගම හොඳම විසඳුමක් අරගෙන ඇවිල්ලා තිනු මේ දවස්වල කැමරාවක් එක්ක අලුත් එයාපොඩ් දෙකක් හදන ගමන් තමයි තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. දැන් මේ කැමරාවක ගොඩක් වෙලාවට වීඩියෝ රෙකෝඩ් කරගන්නනේ මේ කැමරාව තියෙන්නේ. ඒකෙන් ලොකු වැඩක් කරන්න. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් වෙලාවට අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙන දැන් ඇපල් එක ඉන්ටෙලිජන් එකක් එක්ක. දැන් දන්නවද Siri තාක්ෂණයේ ඇපල් ෆෝන් වල තියෙනවා Siri තාක්ෂණය. මේ තාක්ෂණෙත් එක්ක සෙන්සර් එකක් විදිහට තමයි මේ කැමරාව වැඩ කරන්නේ. දැන් ඔය සමහරක් වෙලාවට පාරේ ඇවිදගෙන යනකොට සමහරක් දේවල් අපිට බලලා තේරුම් ගන්න අමාරුයිනි. හැබැයි මේ එයාපොඩ් එකට පුළුවන් මේක තේරුම් අරගන්න. තප්පරෙන් වටහාගෙන ඒ ගැන ඔයාට වැදගත් තොරතුරු ටික ඔයාට ඉක්මනට කනට ඇහෙන්න කියන්න. ඉතින් ඔයාට බල බල ඉන්න ඕනේ මොකද්ද මොකද්ද කියලා හිත හිත ඉන්න ඕනේ. ඒ එයාපෝඩ් එකේ ඉක්මනට ඒක තේරුම් අරගෙන ඔයාට කියනවා. දැන් අලුතෙන් එන දැන් හඳුනලා දීලා තියෙන එයාපොඩ්ස් තියෙන එහෙම නැතුව දැන් ඉස්සරහට එන එයාපොඩ්ස් වල අලුත් මාදිලියක් විදිහට තමයි එයාපොඩ්ස් ප්‍රෝ 2. ප්‍රෝ 2 එකට වඩා ප්‍රෝ 3 එක තමයි මේ විදිහට අලුත් මාදිලියක් විදිහට හඳුනලා දෙන උත්සාහ කරන්නේ. ඉතින් AI තාක්ෂණෙත් එක්කම තමයි එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධියත් ප්‍රයෝගික කරගෙන තමයි මේ Apple එකේ AirPods ටික අලුතින් තාක්ෂණෙත් මුසු කරගෙන හදන්නේ. ඉතින් මේ අලුත්තුණු Siri ඔයාගේ පෞද්ගලිකත්වයට ආරක්ෂා කරන ගම ඔයාට අවශ්‍ය හැම දෙයක්ම පාරේ යන ගමන් උනත් මේ AirPods දෙකෙන් දැනගන්න පුළුවන්. ඉතින් Apple සමාගම කියන්නේ දැන් John Turns කියන අලුත් CEO ඉතින් ඔහු කියනවා දැන් iPhone එකක් ආවා වගේ අලුත් ඉස්සර කාලේ දැන් iPhone එකක් එනකොට අලුත්ම ලොකු වෙනසක් සිද්ධ වෙනවානේ. ඒ වගේ ලොකු වෙනසක් වෙයි කියලා කියනවා මේ AirPods 3 එක එනකොට. අපි බලාගෙන ඉමු නේද මේ වගේ Apple AirPods එකට කැමරාවක් ආවට පස්සේ ඒ දෙන විස්තර ටිකත් එක්ක අලුත් වෙනසක්. අපි ඉතින් බලාගෙන ඉමු මේ වගේ වෙනසකට මූණ දෙන්නනේ. හැමදාම අපි එක වගේ ඉඳලා හරියන්නේ නැහනේ. අපි අලුත් දේවල් ගැන හොයන්න ඕනේ, අලුත් දේවල් මිලදී ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපිත් අලුත් වෙන්න ඕනේ. අර පරණ හිටිය කෙනාම ඉන්නව නම් ඉතින් ඇත්තටම වැඩක් නැහනේ. කොහොම හරි අලුත් දේවල් හොයන කෙනෙක්ට තමයි ඒ ගැන ආට මං කියුවේ. අලුත් දෙයක් එක්ක අලුත් රසයක් හොයන කෙනෙක් නම් ඔයාටත් මතක් කරලා ගන්න පැල්වත්ත නිෂ්පාදක. ඔයාට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් මේ කියන ඕනම දෙයක්ම පැල්වත්ත කියන වෙළඳ සන්නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඔයා ලඟම තියෙන සුපිරි වෙළඳසැලක එහෙම නැත්නම් ඕනම කඩේකින් මිලදී ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඒ තරම් එදා ඉඳලා අද වෙනකන් මේ තරම්ම විශ්වාසයෙන් වෙළඳපළේ රැඳලා ඉන්නේ ඒ නිසාම තමයි. ඔයා බය නැතුව අරගෙන බලන්න. එවගේම ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතයේ සිහිනයට මුදල් හිණයක් තිබ්බනම් ඔයාගේ අලුත්යක් පටන් ගන්න හිටියා නම් ඔයාට සල්ලි අඩුපාඩුවක් තිබ්බනම් සමහරක් විට එහෙම වෙන්න පුළුවන් අලුත් දෙයක් පටන් ගන්න ඔයා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට ඒ දේ පටන් ගන්න ගියාම සල්ලි ටිකක් මදි වෙන්න පුළුවන්. මේ දෙක හොම වුණත් ඔයාට NLB මෙගා පවල උතුරයි පත්‍රය අරගෙන අවිලා දිනු ඔයාගේ ජීවිතයේ හිණයක් විදිහට තිබුණ මුදල් හිණය එහෙම නැත්නම් මෝටර් රථ හිණය මේ හැමදේම හැබැයි කරගන්න පුළුවන් රුපියල් 40ක් පුංචි මුදලකි. ඉතින් අදම ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයාගේ ඒ මුදල් හිණයත් හැබෑ කරගෙන අමසක කරන්න එපා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ NLB මෙගා පවල ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බැකියුවේ නැත්තම් මට බැනුම් තමයි අහන්න වෙන්නේ. හැමදාම ඉතින් බැනුම් අහන්න වෙන මෙහෙම ගියොත්. මේ වෙලාවේ කියලා තියෙනවා හරිම ලස්සන සින්දු ටිකක් දාලා තියෙන්නේ. මේ වෙලාවේ කෑගල් ඉඳලා තමයි අඹල් පිටියේ රේණුකමව අහගෙන ඉන්නු.
ඔයාට සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියෙන්නේ රේණුක. ඔයාටත් සුබම සුබ උදෑසනක් වෙන්න ඕනි. ඔයා හරිම හොඳයි. එහෙමද? මන්නම් දන්නේ. ඔයා තමයි කියන්නේ. මටත් මගේ පවුලයට ලස්සනම සින්දුවක් දෙන්න. රේණුකා ඉතින් ඔය කියනකොට මං කොහොමද බෑ කියන්නේ? අනිවාර්යෙන් දෙන්නම්. අපිට ලස්සන ගීතයක් දෙන්න සරච්චන්දු ඩයිස් තමයි ගලේකඩේ රයිගම පැත්තින්දල මැසේජ් එක දාලා දෙන්නේ. ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම් කඩේ සද්දෙටම ලක්කන දාලා තියෙන මේ විදිහටම හරිම ආදරෙන්. මහරගම ඔපල් ෆැෂන් එකෙත් මේ වෙලාවේ සද්දෙටම ලක්කන දාලා තිනවා. කලමනාකර ඩිලංක නදීෂන්ව එකතු කරගෙන ඒ වගේම රසික චනිතු ගයන් ගාමිනී ලසිත ඒ වගේම හර්ෂණී සුභා තව ගොඩාක් අය ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන ඕනේ ලස්සන සින්දුවක් අහන්න. සමහරක් වෙලාවට ලස්සන සින්දු අහනකොට අපිට සමහර අතීතයට යනව නේද? ඔයාවත් එහෙම යනවද? අර ඉස්සර කාලේ සමහර ආදර කතා තියෙනව නේද? දැන් ලියුම් වලින් හොමාරු කරගත් ආදර කතා. හැබැයි දැන් කාලේ නම් එක ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ආදරේ බෙදා ගන්නකොට ෆෝන් එකටම ගොඩක් වෙලාවට සීමා වෙලා තියෙනව නේද? හැබැයි මේක ඉස්සර රස කතාවක්. ඒ ආදරේ අක්කගේ මල්ලිගේ. ක්ලරන්ස් විජේවර්ධනට එයාගේ අක්කගෙන් ආපු ලියුමක් ගැන තමයි මේ තියෙන්නේ. ගමෙන් ලියුමක් ඇවිල්ලා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලඛන මොවලින් ඒසල්
3: සම අනුග්‍රහය
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
4: එක දවසක් ඉච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මූණ වාගෙන ආවා. එහෙම හොඳයිනේ අම්මේ.
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
6: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්නම්.
4: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
6: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
4: ඇත්තට
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: රුපියල් 2,70,00,000 පුතලක් සන්තකේ තබාගෙන මෝටරයකින් ගමන් කර සිටි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පාජ වේදී පොලිස් වසමේ පාක් වේදී ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විභාෂණ කරාශී නිලධාරීන් පිරිසක්. මුදල් ලුපයාගත් ආකාරයේ තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් කඩන බින් ඇති වී යුතු බවට බැද පෙරදිග රටවල ඩායිකයන් සාකච්ඡාවක නිරත වුණා. කටාර් අග්‍රාමාත්‍යවරයා බහරීන සහ ඔමාන් ඩායිකයන් සමග ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් හේතුවෙන් බැද පෙරදිග කලාපයේ අර්බුද රැසක් හටගෙන තිබෙනවා. හෝමු සමුද්‍ර සද්දේ පවතින වාතාවරණයද වෙනසකට ලක් වී යුතු බවයි ඔවුන් සඳහන් කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ 10:12
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හැමතාලම සින්දු ඔයාට අහන්න පුළුවන්. හාට් එක බීට් වෙන්න හාට් බීට් අහගෙන ඉන්නකම ඔයාට ලස්සන සින්දු අහන්න පුළුවන්. අපි ඒ කලිනුත් අහලා ඔබේ කිත්සිරි ජයසේකර මහත්මයාගේ ලස්සන සින්දුවක් මේ පැණි රහසක්. ලස්සනයි නේද? සින්දුවෙන් පස්සේ මට හිතුණ චුට්ට කාට් එක කතා කරන්න ඕනි කියලා. කතා කරේ නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නේ කොහොම හරි ඔයයි මමයි විසඳගන්න ඕනි. නැත්තම් මේක ඉස්සරහට යන්න වෙන්නේ අපි දෙන්නට. මම වහගෙන ඉන්නකොට නේද ඔයාට FM 93.5 93.7 මම වහගෙන ඉන්න පුළුවන් සද්ද වැඩි කරගෙන. හාද මේ වෙලාවෙ එක්කෙනෙක් මාත් එක්ක තරහ වෙලා ඉන්නෝ. මගේ මේ උත්සාහය එහව යාළු කරගන්න එක. ඉතින් හැම තමයි නම චුට්ටක් ඉතින් කියන්න පරක් වෙනවා. එතකොට ඉතින් තරහ වෙන්න බෑ. සංජීව ඉතින් ඔයා තරහ වෙලා කියලා මට කියලා දින කමක් නෑ. ඔයාව මම එකතු කරගන්න ඊළඟ සින්දුවට. නුවර ඉඳලා තමයි මම කතා කරේ. ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරන් ඉන්නවා. ඒ සින්දුව අපි අහමු නේද? එවගේ මම මේ වෙලාවේ කවුද ඉන්නවා? කවුද ඉන්නේ? කවුද මේ? ඒක ටිකක් දිග මැසේජ් එකක් අපි එක පස්සේ කියපු නේද? අම්ම ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මම අලවෙන් ගුණසිරි කූල් හවුස් එකෙන් තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන මට. කඩේ ලස්සන කඩේ මේ සද්දේ ලක්කන දාලා තියන්න එන හැමෝටම ඇහෙන්න. පොඩක් ඔයාට මහන්සියක් දැනුණහම ඒ හැමදේම නැති කර ගන්න පුළුවන් ලක්කන අහගෙන ඉන්න ගමන් ඔයාට. මේ වෙලාවෙත් සමහරක් අය ඩාන්ස් කරන ගමනුත් මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචි. ඉරේක බන්නාර මේ වෙලාව ඩාන්ස් කරන ගමන් දෙන්නේ මං හිතන්නේ ඔව් වෙන්න ඕනි. ඔයාවත් එකතු කරගන්න ගනී කිව්වා යාළුවෝ ටික නම් අදත් කියලා නෑ. එයාගේ බබාල ටික එකතු කරගනි කියලා දෙනවා ලක්මින් ගෙට්මින් සස්මින් එකම ජනුකි. ඒ වගේම පුබුළු දින තමයි මට මැසේජ් එක දාලා තියෙන ඉරේක බන්නාර. එයාගේ හස්බන්ව එකතු කරගන්න කියලා දෙනවා ලසන්ත සංජීව. හස්බන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා තමයි තියෙන්නේ. සෙව්වන්නේ සඳ ලංකාවෙන් එකතු වෙන මම හිතන්නේ මෙයා හරි අහිංසක ළමෙක් වෙන්න ඕනි. වැඩි කතා බහක් නැති අය ඉන්නව නේද? මට හිතෙන්නේ මෙයා වැඩි කතා බහක් නැති අහිංසක ළමෙක් කියලා. මං හරිද පොඩ්ඩිම? Good morning. කවුද මේ? අපි හැමදාම අහන මා ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ ට්‍රින්ග 5 කනුවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. කළු පහන බෝගාන්නේ මේ වෙලාවේ දෙන්න එක් අහගෙන ඉන්නවා මාව. ආනේ දෙන්න වැඩ ටික කරලා ඉවරලා පොඩක් සැඳෑවක් ගත කරනවා. විශ්‍රාම දිවියක් ගත කරන දෙන්නේ. සිසිරේ වගේ යාගේ බිරිඳ එකතු කරගන්න කියලා තියෙන යා ගුරුවරිය විශ්‍රාමික. යාගේ වයිෆ් එක්කම පුතා එකතු කරගන්න කියලා තියෙන යා යුද හමුදාවේ තමයි ඉන්නේ කවීෂ. ඒ වගේම යාගේ වයිෆ් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ අජිත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලක්හණින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ලැස්ති කරගෙන ලස්සන සින්දුවක් BNS ලගේ අපි අහලා බලමුද? ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහටම කැමතිම සින්දුවක් අහන්න කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉක්මනට එනවද මේ පැත්තට? දවල් එක වෙන්න කලින් ඉක්මනට එන්නවා.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත අවධානයෙන් රිය පදවන්න

හොරෙන් ලිව් ලියුන් ටික අපරාධ වුණාද? සංගීත් විජේසූරියගේ ලස්සන සින්දුවක් තමයි අපි ඇහලාවේ ආපහු හાર્ට් බීට් එක පැත්තට. හොරෙන් ලියුම් ලියලා තියෙන අය කවුද කියන බලන්න. ඒවත් එවනවද ලියුමක් මේ පැත්තට හાર્ට් බීට් එක පැත්තට? ඔයාගේ නමින් මෙවන්න බලන්න අපි කියවමු නේද? ඒකට පස්සේ ලස්සන ලියුමක් එවන්නකො බලන්න. හෙට උදේ වෙනකොට ලියුම් ගොඩාක් තියද්දනේ අයිටින් ඉස්සරහ. ගේට්ටු ඉස්සර අපි දන්නේ. කොහොම හරි එවන්න බලන්න අපි පොඩ්ඩක් මොනාද කියලා තියෙන කිර බලන්න. හොරෙන් ලියන්න ඕනේ නැහැ නේ ලිපිටුම ලියන්න. සින්දු අහලා අපි ආවේ හાર્ට් බීට් එක පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඊට කලින් මට හිතුණා එයාට මේ වෙලාවේ රසට මොනා හරි කන්න තිබ්බනම් වගේ හොඳ නැද්ද? රස යෝගට් එකක් වගේ. රසට ගුණට හොඳ කිරි රසයක් එක්ක කනවනම් එයා ගන්න ඕනේ පැල්වත්ත කියන නමින් පැල්වත්ත යෝගට් එකක්. ඒ නමින් මෙල්ලන් අමතක කරන්න එපා. මොකද ඒ තරම්ම ගුණාත්මක විදිහට රසට ගුණට අරගෙන එන්නේ පැල්වත්ත නිෂ්පාදන විතරමයි. පැල්වත්ත වෙතින් එන වාට යෝගට් විතරක් නෙමෙයි පැල්වත්ත අයිස්ක්‍රීම් ඒ වගේම බටර් ඒ වගේම තමයි යොදේ සහිත යොදේ රහිත මේ කියන විදිහට ඔයාට කිරිපිටි මිලදී ගන්න පුළුවන්. මේ ඕන දෙයක් වල මිලදී ගන්නකොට රසට ගුණට අරගෙන රස බලන්නත් පුළුවන්. ඒ ගැන ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක් මිලදී ගන්න පුළුවන්. මේ හැමදේම පැල්වත්ත කියන මිලදී නාමයත් එක්ක මිලදී ගන්න මතක කරන්න එපා. අපි අමුද බලන්න හાર્ට් බීට් එක පැත්තට මේ වෙලාවේ කවුද මම වහගෙන ඉන්නේ කියලා බලන්න. ලකන රේඩියෝ අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා. සුබම සුබදාසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන හાર્ට් බීට් අහගෙන ඉන්න ගමන් හලාවත ප්‍රැක්ටික් එකේ කඩනෝ පළ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇන් සහන් රශ්මි දුවත් එක්ක ලිලි මොනිස්ටා දුවවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. සද්දෙටම ලකන අහගෙන නේද ඉන්න මේ වෙලාවේ. හයි කවුද මේ? හයි ජැක් රහේ. සතුට පිරි ලස්සන දවසක් වෙන්න ඕනේ. එයාටත් ඒ වගේ ලස්සනම දවසක් වෙයි නේද? ඒ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කෑගාලේ ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන බුල්ගස් දෙනිය. නිලු ටැලස් එකේ උදේශිකා නිරූපම මාල හොඳේ කියලා තියෙනවා. හා හොඳේ. ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ඔයා ඉතින් වැලඩික කරන ගමන් ඔයාගේ මහන්සිය නැතිවෙන්නත් එක්ක මේ වෙලාවේ සද්දෙරම ලක්කන අහගෙන නේද ඉන්නේ? මට පේනවා ඒක. නෑ නෑ නෑ මන් දන්නවා ඉතින් මාව අහගෙන ඉන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේ HKD ගමන් ටිකේ සද්දර ලක්ෂණ දාලා තියෙනවා කියලා තේනවා. මාෂා දිල්හානි වගේම කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා එකතු කරගන්න කියලා තියෙන ඒ කොමර්ෂිරානි ඉරංගි කාන්ති චාන්දිනී ඒ වගේම හර්ෂණී මේ හැමෝම එකතු කරගත්ත නැත්නම් හැමතාවම නම් ටික චුට්ටයි කියන්නේ කියලා බැනුම් අහන්න වෙනවනේ. එහෙම තමයි ඉතින් නේද? අද නම් මම හැමෝම එකතු කරගත්ත ලස්සන නම් ටිකක් ඉතින් හොඳට වැඩ ටික කරගෙන ඉන්න මේ වෙලාවනේ ලස්සන සින්දුවක් අහන ගම. ඔයාට ෆේස්බුක් එක ඔයාට වට්ස්ඇප් එක පැත්තෙන් එකතු වෙන්න පුළුවන්. අපේ නැත්තම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට වට්ස්ඇප් එක නෝමල් මැසේජ් වන්න පුළුවන්. මේ ඕන දෙයකින් ඔයාට අකමැති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන්. අපිත් එක්ක ආදරේ බෙදා ගන්න පුළුවන්. මේ ඕන දෙයකට ඉතින් පුළුවන් හાર્ට් බීට් දවල් එක වෙනකන් මම වහගෙන ඉන්න. ලස්සන සින්දුවක් ඉල්ලුවා නේද ඔයා? ශිහාන් මීරංගගේ සින්දුවක් ඇහුවෙ කොහොමද මේ වෙලාවේ? ලස්සන සින්දුවක් අහනවා නම් ඉස්සර කල හීන තරුවක් තිබ්බනේ. සිහින තරුව අහලා බලන්න.

0: லாகாண்ட ரேடியோ ITN
1: 11 வினாடி 40යි
2: விலாவ ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් යුවර්ස්
0: ලකන්ඩ රේඩියෝ ITN

0: 10:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

වෙලාව බලලා අපි ඉක්මනට ආවනි මේ පැත්තට. 11:45 වෙලාව ඔයාම වහගෙන ඉන්න වෙලාව අපිට නිවුස් අහන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා නේද? ඔයා හිතලා තියෙනවද සමහරක් වෙලාවට අපි අලුත් නිෂ්පාදනයක් හදනකොට අපි ඒක හදන්නේ සමහරක් වෙලාවට එකපාරක් පාවිච්චි කරන්න වෙන පුළුවන්. හැබැයි නැවත නැවත පාවිච්චි කරන අපි අලුත් දේවල් හදනකොට අපිට සමහරක් වෙලාවට හිතන්නවත් නැති විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙනවනේ. අර හැමෝම කරන දේ නැතුව අපිටම ආවේනික වුණු දෙයක් කරනවා නම් අපිට අනිවාර්යෙන් පැවැත්මක් තියෙනවා. ඒක ඉතින් දන්නවනේ. සමහරක් වෙලාවට මිනිස්සුන්ට පාවිච්චි නොකර විසි කරන්න හදපු දේවලුත් ලෝකයේ දිනපු මිනිස්සු ඉඳලා තියෙනවා. අහලා දිනවද එහෙම කතාවක්? දැන් අපි ගොඩක් වෙලාවට හදන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්නනේ. හැබැයි පාවිච්චි කරන්නේ නැතුව විසි කරන්න සමහර දේවල් හදනවා කියලා හිතුවත් පිළිගන්න පුළුවන්ද? හැබැයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් දැන් ලෝකයේ හැමෝම පාවිච්චි කරන දෙයක් වෙලා තියෙනවා විසි කරන්න ඕනාට. බෝතල් මූඩිය දන්නවද? ටොනික් මූඩි කියලා කියන අපි ඉස්සර එකතු කරන්නේ එහෙම සමහරක් වෙලාවට ඉස්කෝලේට යනකොට දැනුත් ඕනේ වෙන්න පුළුවන්. ඉස්සර නම් ගොඩක් කාලේ මේ දේවල් අපි එකතු කරා ටොනික් මූඩි. දැන් ක්‍රෝන් ක්ලොක් කියන කෙනා තමයි දැන් මේ ටොනික් මූඩියට කියන්නේ දැන් ක්‍රෝන් ක්ලොක්. එතකොට දැන් මේ බෝතල් මූඩිය හදන්නේ විලියම් පේන්ටර් කියන ඇමරිකානු ඉන්වෙන්ටර් කෙනෙක්. 1892 තමයි මෙයා මුලින්ම මේ වගේ පුංචි බිස්නස් එකක් කරන්න හේතු කවුරුත් කරන්නේ නැති දෙයක් කරන්න ඕනි කියලා හිතුවට පස්සේ විලියම් පේන්ටර් හිතනවා මේ වගේ බෝතල් මූඩියක් හදලා බලන්න ඕනි කියලා. හැබැයි බෝතල් මූඩියෙන් වැඩක් වෙන්නේ බෝතලේටනේ. බෝතලේ වහලා තියාගන්න අපිට ඕනේ වෙනවා. හැබැයි ඒකේ බෝතල් මූඩියෙන් අපිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ට පාවිච්චි නොකර ඒක තමයි විසි කරන්නේ. හැබැයි මෙයාට ඕන වෙනවා මිනිස්සු ආපහු ගන්න දෙයක් හදන්න. ඒක හින්දා එයා පුංචි බිස්නස් එකක් පටන් ගන්නවා. මේ විදිහට අලුතෙන් හිතන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අලුත් දෙයක් පටන් ගන්න මට මොකුත් හිතෙන්නේ නැණි කියලා. පොඩක් වෙන අය හිතන විදිහට වඩා වෙනස් විදිහට හිතුවත් ඔයාටත් පුළුවන් මේ වගේ අලුත් දේවල් පටන් ගන්න නේද? 1900 වෙනකොට බෝතල් මූඩි බිලියන එකක් විකිණෙනවා. 1914 වෙනකොට මුළු ලෝකෙම බෝතල් මූඩි වලින් 80%ක්ම හදන්නේ මේ විලියම් පේන්ටර්. පුංචි එක සිතුවිල්ලක් ඇති මුළු ජීවිතේම වෙනස් කරන්න නේද? පිටින් බැලුවොත් සමහරක් වෙලාවට හිතෙන පුළුවන් මේ ආපු බෝතල් මූඩියක් හදන්නේ. ඒ වගේ වාගේ ජීවිතේ තදිනේ සමහරක් අය කියනවා ඔය වගේ දෙයක් කරන්නේ මොකද ඊට වඩා දෙයක් වට කරන්න පුළුවන් කියලා. කවුරුත් කියන දෙයක් නෙමෙයි නේද? ලෝකේ කවුරුත් කරන්නේ නැති දෙයක් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. මිනිස්සු එදාට තමයි ඔයාව අගේ කරන්නේ. සමහරක් වෙලට ඔයා මේ ඉන්නේ ඔයා පටන් ගත්ත මුල්ම අඩිය වෙන්න පුළුවන්. කවුරුත් කියන දේ අහන්න නැතුව ඔයාට පුළුවන් නම් ඉස්සරහටම ගිහින් නවතිද? එතන තමයි ඔයාගේ දවසක දිනන්න පුළුවන් වෙන්නේ නේද? චුට්ටක් ඉතින් හිතලා බලන්නකෝ. බෝතල් මූඩියක් මෙතරම් දුර ගියානම් ඇයිදින් ඔයාට බැරි? හඩ් බීට් අහගෙන ඉන්න ගමන් අපි මතක් කරමුද මේ වෙලාවේ ඔයාට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. මුලින් ඔයා පටන් ගන්නකොට පුංචියට පටන් ගන්නගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ දෙයකට ඔයාට හයියට ඉන්නවා නම් පිටිපස්සෙන් ඉන්නවා නම් ඒ NLB මෙගා පවර් විතරමයි. පුංචි රුපියල් 40ක් දීලා ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයාගේ මුදල් හීනේ හැබෑ කරගන්න රුපියල් කෝටි ගණන් වලින් සල්ලි දෙන්නේ ලේසි පාසු නෑ. ඉතින් අදම අරගෙන ඔයාගේ ජීවිතය වෙනස් කරන අංකය තියෙනවද කියලා බලන්න. පුංචි ඉලක්කම් කීපයකට ඔයාගේ මුළු ජීවිතේම හෙට දවස වෙනකොට වෙනස් කරන්න පුළුවන්. මං කියනවට අරගෙන බලන්න දවසට. හාද? මේ වෙලාවේ කවුද මම වහගෙන ඉන්නේ හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගාල්ලේ පැත්තට තමයි යන්න හදන්නේ. ගාල්ලෙන් ඉන්නවා මල් මල් ළමයි මල්. මල්කිව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. එයාගේ පවුලේ හැමෝමත් එක්ක එයා ආදරේ කරන සචින්ව එකතු කරගන්න කියලා තියෙන. එයා ඉන්නේ ඩුබායි වල. මේ ළඟදී යනවලු දවසක. එහෙනම් ඉතින් චොක්ලට් ටිකක් මේ පැත්තට එවන්න පුළුවන්ද? අයිටින් එක ගාවට ඉක්මනට එවුවොත් මට ඇවිල්ලා ගන්න පුළුවන්. රස චොක්ලට් ටිකක් එහෙම එවන්න බලන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ තුසිත්ත යාම වෙලාවේ කැම්පස් එක වැරිට ඉවර කරලා ගෙදර යන ගමන් ලොයින්නේ. මේ දවස්වල නිමාඩුවක් හම්බෙලා කියලා තමයි මට කිව්වේ. කමක් පොඩක් නී රෙස්ට් එකක් ගන්න ඕනේ. හැමදාම වැඩ එක දිගටම කරලා හරියන්නේ නැහැ නේ. හරි අපි ඉතින් යමුද ලස්සන සින්දුවක් අහන්න. මනේ සංජේගේ ලමනාලි අහලා බලමු නේද?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියද හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ
1: FM 93.5 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening Drive with Chamit and Charu.

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 දින දිනමින පුවත්පත බලන්න.
1: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: Dengu avatana vadivada vita 78000 ekpavu rogiin. Dengu banavalata hetuwa adbhet ha kalmerima bavu abathi nalinda kiyai. Dumriya paudgalikarane nokarana bavu abathi Bimal Ken sahathikaya. Geunu dina 10 di rajya v metric ton 2392 ak miladi gani. Alasaha elawala rasakata rakshana. Mohini Alata Vatadu Trirodharathe Nidanek Jeevitak Shweta Rahul Saha Priyanka Gandhi India Police Attarangue
0: Lakhanda Deshiya Pravurthi
1: Lakhanda Pradhana Pravurthi Samagen Mama Sulakshani Udeshikai Thirivira Pravurthi Sanskarane Chandana Mara Singha Dengu Rogin had that the Hasek Sivisipas the neck, Bever Vita Varta Viti Bavu, Saukyan Shaprika Shukala Pudgalan Parasai the neck, Bigos Tibeneva Vedim Rogin Sakyava Kaduragri the Bene Gampaha district cane Emma Sakyava, Dasi the Has Harasi had Tata Columba district cane, Dengu Rogin, Palus the Haspasi Hatalyak Varta Vuda Janavari Basi Sitabedakwa Rogin, Vedim Pirisak Varta Vade, Juliba Sede Emma Sakyava Bever Vita visited the Has Hatse Hatalis Navia. Sri Lanka Bahaja the Soka Parishkavaruke Sagabe Sanskaraka, Elethilka Siri Mahatas the Hankale, Dengu Bedapati Masadha, Jartavage Sahaya, Labiati Bavai.
2: Medinavala, Yamyan Putkalanga, Virutav and Dakun Nalpana, Nadukari Sidiki Medisa, Nidimakria Margani Medisaha, Adal Parishan World, Atulu Medi, Oba Mulima Terunga to the Tatak Tamai, Maker, Samas the Mahajanta, Balapana Katalua, PHM Mahatu with the Balapana Katalua, Noe, Emisa Obake Adranian, Obake Daruan, Obata, Tarajanivana Katalua Tamai, Apime Nirakar Nekala in the Hadani, Obake Yuta Raksakaran Tamai, Apikatukarani, Apidagina, Noe could Balapam, Ape Mahajan Sakaparishur with the Elevena, Ese Uhot, Obata, Rajakari, Badakiri. අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා ඒ අනුව ඔබට දඩමුදල් අය කිරීමක් සමගම නඩු පැවරීමක් සහ සිරගත වීම තත්ත්වයක් දක්වා යන්න පුළුවන් ඒ නිසා ඔබගේ වගකීම ඉෂ්ට කරන නිසා ඔබගේ පරිශ්‍රය ඊටමත් පිරිසිදුව තියා ගන්න නිසා ඩෙංගු මදුරන් බෝ නොවන පරිශ්‍රයක් සහ නිවස සහ ආයතනයේ පවත්වා ගන්න නිසා අපි ඊටමත්ම කාරණිකව දැනුම් දී සිටිනවා
1: ඩෙංගු මඩවලට හේතුව අද්භේත් සහ කල්මැරි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස මහතා ප්‍රකාශ කළා ඒ වාචික පිළිතුරු අපේක්ෂා වේදිය ඔබ කළ ප්‍රශ්නවලට අදහස් පළ කරමින්
3: ඔබතුමාලා දන්නවා දැන් මේ ඩෙංගු සම්බන්ධව තිබෙන තත්ත්වය ඊයේ ඍජුවේ ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා පැවසුවා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගිහිලා ඒ රෝහලට දරන්න පුළුවන් ධාරිතාවයට වඩා වැඩි වෙලා තියෙනවායි කියන එක මේ වර්ෂාපත රටා වෙනස් වීම සහ නිර්දිග මොසම් වර්ෂාවත් එක්ක Dengue Yaptiam Vardanak Tino, Junisa, Julima Solar, Ogin Vartai, Vaduna, Namutma Mela, Kianata Kamati, Gampaha, Badul Saha Puttalamakina District of Tuna, Arunahama, then May Janatavagi, Ape Sauke, Sevaki, Saukan Shavala, Raja Athanavala, Palatpana Athanavala, Mayana, Ekabad, the Antane Tula, are Vadivime, Pravanatave, Adumin Pautino. Tapit Omanavati Beni Atharama. මේ මරණ ප්‍රමාණය හැකිතාක් සීමා කර ගන්නට මොකද 2017 ඔබතුමාට මතක ඇති 187000 රෝගීන් වාර්තා වෙලා 447ක් මරණ සිදු වුණා. ඉතින් අපි ඒ ඊට පස්සේ අපේ මේ මැනේජ්මන්ට් ක්ලිනිකල් මැනේජ්මන්ට් එක සැලකුතු මට්ටමකට දියුණු කරගෙන තිබෙනවා. ඒ අනුව පුළුවන් තරම් හැකිතාක් මරණ ප්‍රමාණය අඩු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උණ රෝගේ වැළඳුණාට පස්සේ වෙන වෙන ප්‍රතිකාර කරමින් ඉන්නවට වඩා කල් ගන්නවට වඩා කඩිනමින්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වල යොමු වෙන කියන එක තමයි අපේ ඉල්ලීම. මොකද මියගිය රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලනකොට එක එක අද්භේත් අරගෙන කාලය අරගෙන තිබෙනවා. එතකොට එනකොට ඇත්තම අසාත්‍යත්වයේ පසු වෙලා තිබෙනවා.
1: මේ අතර දුම්රිය කිසේත් පෞද්ගලිකරණ ඩොකන් බව අමාත්‍ය විමල් රත්නායක මහතා සඳහන් කළා.
4: මේ දුම්රිය සම්බන්ධව ගත්තට පස්සේ අපි විශාල සංවාදම් රැසටා කරනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අපි බලාපොරොත්තු වෙනවා විසි නමේ නැත්තන් තිහ වගේ වෙනකොට දෙදස් ඔය විද්‍යුත් දුම්රිය මාර්ග පටැන අවසන් කරන්න හදලා කොළඹ ඉඳලා පන්දුරේ කොළඹ මාකුඹුර කොළඹ රාගම් ඒ නිසා අපි ඒකට මැදිහත් වීමක් කරන තිබෙනවා විශාල වශයෙන් ඊට පස්සේ ඩිජිටලයිසේෂන් එක පටන් ගන්න තිබෙනවා. දැන් අපි රජයේ සේවකයන්ට ජූලයි ඉඳලා පුළුවන් සීසන් එක ඔන්ලයින් ගන්න පොඩි දේවල් වුණාට කරලා තිබුණේ. අපි ප්‍රයිවට් සෙක්ටර් එකට සැප්තැම්බර් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා සීසන් එක ඩිජිටලයිස් කරන්න. තව ගොඩක් කරන්න තිබෙනවා ගරු කතානායකතුමනි. දුම්රියේ ලාභ පාඩු ගණන් කරන්නත් ඕනේ එක විදියක් තිබෙනවා. මොකද ප්‍රවාහණය කියලා කියන්නේ මෙහෙන් සල්ලි දැම්මම මේකෙන් ගණන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි අධ්‍යාපනය වගේ. සරහට අපි මේ ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය කියන දෙක හා සමාන ඉන්වෙස්ට්මන්ට් එකක් එහා බරකින් අපි ප්‍රවාහණය සලකනවා.
5: සුනාමි තමයි මේ රටේ වැඩිම ඇති වුණ ව්‍යසනය. ඒ අවස්ථාවේදී 2004 දවස් 97කින් ඒ නැතිලා තියෙන දුම්රිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. අද කොළඹින් රඹුක් කරන විතරයි යන්න පුළුවන් අද.
4: ගරු කතානායකතුමා, දුම්රියට අර එන්ජිමට කෝච්චි අමුණනවා වගේ රවි මන්ත්‍රීතුමාත්
6: ප්‍රශ්න
4: අමුණාමුණ අහන්නේ.
6: අතුරු ප්‍රශ්න කීප
4: දුම්රිය නිසා කමක් නැහැ, අනිත් ඒවාට එහෙම කරන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමා තේ ගම මාතලේ කොටස හැර මේ වසර තුලදී අනිත් සියලු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කළා කෝච්චි පටන් ගන්න. මේ වසර තුලදී බදුල්ල නුවර කියන දෙකට අදාළව දුම්රියේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඒකේ තාක්ෂණික නිලධාරීන් හිඟයකුත් තිබෙනවා. ඊට අමතරව අතරම දුම්රියේ කාර්ය මණ්ඩලවල යම් සමහර කණ්ඩායම්වල සැලකිය යුතු කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි විවෘතව මම කියලාත් තිබෙනවා. මම අන්තිම කනගාටු වෙනවා ගරු කතානායකතුමනි, කොටුව දුම්රියේ ස්ථානය තුල කෝච්චි පෙරලෙනවා. ඒවයි පැහැදිලි මම හිතනවා මම දන්නවා තියෙනවා බරපතල අකාර්යක්ෂමතාවයකට. ඒ සඳහා අපි මහන්සි වෙමින් ඉන්නවා. ඉතින් අපි හිතනවා දුම්රියේ ඉන්න සාධාරණ රටට ආදරය කරන නිලධාරීන් සේවක මහත්වරු මේක තේරුම් අරගෙන මේක වෙනස් කරන්න ඉදිරිපත් වෙයි කියලා. ඒක ඇරෙන්න ඔවුන් හරහා මේක ගොඩනගනවා ඇරෙන්න පුද්ගලීකරණය මම හිතන්නේ උත්තරයක්.
1: යලකනේ වේමිලදී කෙනීමේ වැඩපිළිවෙල යටතේ වේවන විට මෙට්‍රික් ටොන් 2392ක් මිලදී කෙන ඇති බව වි අලවි මණ්ඩලයේ සඳහන් කළා. දැනට ගබඩා 71ක් විවෘත කර ඇති බවයි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා පවසන්නේ. යලකන්නේ වේමිලදී කැඩිබේ රජයේ වැඩපිළිවෙල පසුගිය 13 වනදා ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ගබඩා 146ක් විවෘත කර වි මිලදී කැඩිබයි සැලසුම. නඩු වී කිලෝවක් මිලදී කඩේ රුපියල් 120කට, සම්භාව්‍ය කිලෝවක් රුපියල් 130කට හා කිරි සම්පා කිලෝවක් රුපියල් 141 සහතික බිලකට බිලදී කැරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩිම වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1726ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී කර ඇති බවයි මංජුල පිනලන්ද මහතා සඳහන් කළේ.
7: වී මිලදී ගැනීම මධ්‍යස්ථාන 71 මේනකොට ක්‍රියාත්මක වීම පවතින. අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 2392ක් මේ මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙනවා. වැඩිපුරම වී සැන්න ගොවිමතුර අපට බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1726ක්, අනුරාධපුරයෙන් 279කුත්, උතුර පළාතෙන් ටොන් 210කුත් අපිට බාර දීලා තියෙනවා. තාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක හැටියට අස්වැන්න නෙලීමට පටන් ගන්නවා. නමුත් ඒ කලාපයට අයිති මඩකලපුවෙන් අස්වැන්න නෙමෙන අපි ඒකත් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැන් දැනට අපි විවෘත කරලා තියෙනවා ගබඩා 71ක්. ඔව්, දැන් කැපෙනකොට තවත් විවෘත කරනවා. දැන් මේ අප්‍රිකාව තියෙනවා ගබඩා 146ක විතර ප්‍රමාණයක්. ඒ වගේම වයඹ දැන් තව පටන් ගන්න තියෙනවා. අපි විවෘත කරලා තියෙනවා වයඹෙන් ගබඩා 12ක්.
1: අලසහ එළවලු වගාවන් සඳහා ඩව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන් රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. බතල, බජ්ජොක්කා, කිරියල, බේට්, ගෝවා, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත භෝග වගා මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් වන බවයි ගොවිජන් රක්ෂණ මණ්ඩලය පෙන්වා දුන්නේ. මූලික රක්ෂිත මුදලින් 7% වාරිකයක් ගෙවා රක්ෂණාවරණය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එන් ස්වභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග හා කෘමි හානි, වනලි හානි සඳහා වන්දි මුදල් හිමිවනවා. අවදානම් කළමනාකරණය කිරීම තුළින් ගොවි ජනතාව වගාව කෙරෙහි රඳවා ගැනීම වැඩපිළිවෙලේ අරමුණ බවයි කෘෂිකාර්මික හා ගොවිජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසන්නේ.
8: අරමුණ වෙන්නේ විශේෂයෙන්ම ලංකාව වගා කරන ගොවියා රැක බලාගෙන වගා තුළ රැක තියාගෙන හොඳ මේකේ රක්ෂණ ක්‍රමයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. විශේෂ අපේ දිස්ත්‍රික්කාරය ඇතුළු ලංකා පුරාම ඒ දිස්ත්‍රික්කාරවල මහතු හම්බෙලා පුළුවන් අවශ්‍ය වෙන සම්බන්ධක ලබා ඊට අමතරව 19:18 අපේ හොට්ලන් අංකයක් තියෙනවා. ඒ හොට්ලන් අංකය අමතර පුළුවන්කම තියෙනවා සම්බන්ධකණය කරගන්න තම මේ රක්ෂණ ක්‍රමවේදයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ගොවි මහතු සඳහා.
1: පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිතයට ගැනීමට වත්මන් රාජ්‍ය සැලසුම් කර තිබෙනවා. එයාලුව බහියංගනීය විදුලි ග්‍රිඩ් උප්පෝල සඳහා බැටරි බලශක්ති කබඩක් පද්ධතියක් ඉදිකිරීමට තීරණය වුණා. දිව කාලයේ සූර්ය පැනල බගින් ලබා ගන්නා විදුලිය බැටරි වල කබඩා කර විදුලිය වැඩි වශයෙන් භාවිත වන රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. දිවින පුරා මෙවැනි පද්ධති 16ක් ඉදිකිරීමින් පවතිනවා. මහියංගනීය ග්‍රිඩ් උප්පෝලට ඉදිකරන බැටරි බලශක්ති කබඩා පද්ධතිය සුදත් බලකල සහ රවින්ද්‍ර බණ්ඩාරයාද මන්ත්‍රීවරුගේ නිරීක්ෂණයට ලක් වුණා. එෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා
9: මහියංගන ග්‍රිඩ් එකට මීටර් 100ක් විතර ඇත්තා මේක එන්නේ දිවා කාලයේදී ජනනය වෙන සූර්ය විදුලිය, ඒ වගේම සුළං තියෙන වෙලාවට එන සුළං විදුලි වගේ ඒවා රාත්‍රී කාලයේ පද්ධතියට දාන එක තමයි බෙස් හරහා මූලික වෙන්නේ. මෙතෙන් දැන් ගොඩක් වෙලාවට සූර්ය විදුලිය තමයි එතෙන්ට දෙන්නේ. මේ වගේ සිස්ටම් 16ක් ලංකාව පුරා ආස්ථාපන වෙනවා. ඒ 16ම සැප්තැම්බර් වෙනකොට ඉවර වෙනවා. ඒ වගේම තව 1000 මෙගාවට් අව සිස්ටම් මේකුත් එනවා. පුනර්ජනනීය විදුලිය උපරිම වශයෙන් භාවිත කරගෙන තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපි ජනතාවට විදුලි බිල අඩු කිරීම, ඒ වගේම රාත්‍රී කාලයේදී ඩීසල් දහනය කරලා විදුලිය ජනනය වෙන එක නවතන තැනකට යන එක මේ පුනර්ජනනීය 170 ඉලක්කයට යන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල්ල මහතාද අදහස් පළ කළා.
10: විදුලිය ගත්තොත් අපේ රටේ සැලකිලිතු කාලයක් නිෂ්පාදනය කරේ ගල්ලංගුරු වලින් සහ එමන් නැත්තම් ජල විදුලිය. දැන් අපි සුළං විදුලියට සහ ඒ වගේම සූර්ය විදුලියට මාරු වීම පවතිනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඇලක් උඩට සෝලා ගහලා කිලෝමීටර 2.5ක් විතර මූලික අධිරේ කරනවා කියලා අපේ වියාන්නේ ඇල උඩින් කිලෝමීටර 2.5ක් පමණ සෝලා විදුලිය පාවිච්චි කිරීම සඳහා තමයි දැන් මේ සංචාරිකාව කරේ. ඒකට අදාළව අපි හැමෝටම ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් මහියංගන වගේ ප්‍රදේශයකට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වතුර ගලාගෙන යන ඇලකින් තවත් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් අපිට ලැබීම සම්බන්ධව අපි සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතා ඉක්මනින්ම කඩිනම්ම මහියංගන ප්‍රදේශය ආරම්භ වෙයි කියන විශ්වාසයත් අපිට තියෙනවා.
1: ජනතාව බලය ලබා දී තිබෙන්නේ විපක්ෂයේ සමග තරඟ කිරීමට නොව රට හැදීමට බව අභාත්‍ය අනන්ද විජේපාල මහතා සඳහන් කළා. ඒ කුණ්ඩෑගල පැවති ජාතික ජනපල වේගයේ ජන හමුවකදී අදහස් දක්වමින් මද්‍ර වැට්ලීම් සිදු නොකරන පොලිස් බල ප්‍රදේශවල නීති ක්‍රියාත්මක නොකරන්නේ නම් විශේෂකාර බලකායුධ වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
11: සමත්යක් හැටියට ගත්තාම සියලු සමාජ අර්බුදේ පවුලට අත්පත් කරලා දෙනවා දරුවෙක් පවුලේ මද්‍රවයට භාවිතා යොමු වෙලා තිබෙනවා. එහෙනම් අපි ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් අනුගමනය කරා. එකක් තමයි රටට මද්‍රව්‍ය සැපෙම අඩාල කිරීම. දෙක තමයි මද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩාල කිරීම. එහෙනම් අපි මෙහෙම තියක් කරා. මම කියන්නේ තවමත් සමාජයේ මද්‍රව්‍ය තුරන් වෙලා තියෙනවා කියලා. යම් ප්‍රමාණයකට මර්ධන වෙලා තිබුණා තවමත් මද්‍රව්‍ය රට තුළට පැමිණෙන මාර්ග සියල්ල අවහිර වෙලා නැහැ. දශක ගණනාවක් තිස්සේ දේශපාලන ආශිර්වාදයේ සහිතව මේ මද්‍රව්‍ය ව්‍යාපාරය පැවතුණා. මද්‍රව්‍ය ව්‍යාපාරයට බද්ධ වෙලා තියෙනවා පාතාල ක්‍රියාකාරකම්. සංවිධානාත්මක අපරාධයි මද්‍රව්‍යයයි දේශපාලඥයයි මේ තුන් දෙනාමයකට තමයි හිටියේ. ජාතික තලයේ ජාතික සභාවක් හදලා දිස්ත්‍රික් සභාව හදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදනම් කරගෙන ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු හදලා මහජන ආරක්ෂක කමිටු 14125ක් හදලා මේ මද්‍රව්‍යයට රැව දැවැන්ත ව්‍යාපාරයක් ජනතාව සමග බද්ධ වෙමින් විමේදියත් කරලා තියෙනවා. තව දුරටත් කිසිදු දරුවෙක් මේ මද්‍රව්‍ය විවේචනයට ගොදුරු නොවි මේ සමාජය සුවපත් කරන්න අවශ්‍යයි. මද්‍රව්‍ය භාවිත කරන කිසි කෙනෙක් අත්අඩංගුවට සිරගත කිරීමෙන් ප්�‍රයෝජනයක් නැහැ. ඉඳ අපි උපදෙස් දීලා තියෙනවා මද්‍රව්‍ය භාවිත කරන්නන් රෝගීන් හැටියට සලකලා ඔවුන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර සඳහා යොමු කරන්නත් මද්‍රව්‍ය ජාවාරම් කරන සහ මද්‍රව්‍ය බෙදාහරින්න නීති රැහැට අසු කරන්නත් කටයුතු කරන්න කියලා. රටක් හැටියට බිඳ වැටලා තිබුණු මේ දේශය නැවත සුවපත් කරමින් ආර්ථික ස්ථායිකරණය අත්පත් කර දෙමින් රටේ දරුවා ගණාතේ සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙල සමුදායක් මේ බිමේ මේ වෙනකොට පදනම හැටියට දාලා තියෙනවා. උදල් වෙන් කරලා තියෙනවා. තීන්දුව තීර රාශියක් කරන් තියෙනවා.
1: ලොව අනිකුත් රටවල් හා සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව විස්මයජනක ආශ්චර්යමත් දේශයක් බව බ්‍රිතාන්‍ය ජාතික එරඩ් බෝව මහතා සඳහන් කළා. සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරට පැමිණ සිටින ඔහු පේදුරු තුඩුවේ සිට දෙවුන්දුර තුඩුව දක්වා පාගමනක නිරත වනවා. ඔහු මහනුවරට පැමිණි අවස්ථාවේදී ජනතාව මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
12: ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රධාන සංචාරක සංවිධාන කිහිපයකින් අනිවාර්යයෙන්ම යා යුතු ස්ථානයක් බවට නම් කරලා තිබෙනවා. 2019 වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කළා. 2010 වසරේ ලෝකයේ පිවිසිය යුතු ස්ථාන 31 ලයිස්තුවේ අංක 1

0: මුල් දැනගන්නා රටක් වශයෙන්ද ශ්‍රී ලංකාව නම් කොට තිබෙනවා. මේ කරුණු නිසාම තමයි ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් වශයෙන් තවදුරටත් ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම උදෙසා මම මේ සංචාරක පාගමන ආරම්භ කළේ. පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දුරුතුඩුව දක්වා රටේ විස්මිත සුන්දරත්වයේ අත්දැකීමින් ගමන් කරනවා. මේ ගමනේදී මම කිසිම අවස්ථාවක ප්‍රධාන මාර්ගයක් භාවිතා කරන්නේ නැහැ. වනාන්තර, සාම්ප්‍රදායික ගම්මාන, කඳු ඇතුළත් විකල්ප මාර්ග හරහා තමයි මගේ ගමන සිදු කරන්නේ. මගේ ගමනේදී නකල්ස් රක්ෂිත වනාන්තරය, සිංහරාජ රක්ෂිත වනාන්තරය වගේම තවත් විශේෂිත ස්ථාන දැක ගැනීම හා ලෝකයට පෙන්වීම ප්‍රධාන අරමුණක් වෙනවා. මම සති තුනකින් මේ ගමන අවසන් කරන්න හේතුවත් සමහර විට ඊට වඩා දින කිහිපයක් ගමන් කරන්න වේවි. මේ සුන්දර පාරාදීසයේ ජනතාව ඉතාමත් සුහදශීලී. ඔවුන් සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්නවා.
1: විෂ රසායනික යොදා පළතුරු ඉදවී වැළැක්වීම සඳහා උපරිම පියවර ගැනීමට අවධානය යොමු තිබෙනවා. එම ක්‍රමවේද ඩියම්බලේ සඳහා සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සෞපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අභාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ලිධාරින්ද ඊට එක්ව සිටියා. විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, ගස් ලබු, අලිපේර වැඩි පළතුරු ඉදවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි රසක් ලැබී ඇති බවයි අභාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. නල්ලත නියබෝහිණි ඇල්ලාසල දේත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් තුන්දෙනෙක් තුවාල ලැබුවා. නල්ලතනිය සිට බස්කෙලී දක්වා ධාවනයමින් තිබූ ත්‍රිරෝද රථය එසේ ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ ගොස් තිබෙන්නේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙක්. පාසල් සිසුන් තුන්දෙනෙකු තුවාල ලබා බස්කෙලී රෝහලට ඇතුළත් කර තිබෙනවා. රුපියල් 2,70,00,000 මුදලක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොම්පාඤ්ඤ වේදිය පොලිස් වසමේ පාක් වීදියේ ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ කොළඹ බද්දෙම කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක්. මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. හිටපු ඩාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දැඩි ඇපකොන්දේසි මත බුදුහැර තිබෙනවා. 2009 වසරේදී කොළඹ හාතදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට හිටපු ඩාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ලද නොතීසි මත ඔහු කොටු බහිෂ්ටවාද අධිකරණයේ හමුවේ පෙඩී සිටියා. එදී රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බුදහැරීමටයි ඩියුක කර තිබෙන්නේ. නාතුරුණ පිරිසක් දෙවිඩුවර ප්‍රදේශයේ දිවසකට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. එන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මෝටර් රථයකින් පැමිණි ඔවුන් දිවසේ ගේට්ටුවට උඩින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සහන් ප්‍රමිත් දැමති සංවිධානාත්මක භද්‍රව ජාවාරම් කරකු බව කියන පුද්ගලිකුගේ පෙම්වතියගේ දිවසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ගන්දර පොලිසිය සිද්ධිය පිළිබඳ විභාෂණ සිදු කරනවා. කොටික වත්ත බුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපකාරාලේ ආදාය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම් බගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක සැලසුම හා තක්සේරුවේ ගැටලුවක් ඇති බව පවසා ඒ ප්‍රශ්නයක් නොවන ආකාරයට වරිපනම් ගෙවීමට අවශ්‍ය කටයුතු කරදීම් වෙනුවෙන් රුපියල් 25,000ක් ලබා ගැනීමයි ඔහුට එරෙහි චෝදනාව. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායිකා ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගයේ වෙන දීට් විභාගයේ ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට එල්ලබෙන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්තුණා. ඒ දිස්සුන්ට එරෙහිව පොලිසිය ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල්ලිවසේ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරුද්ධතාව අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. සමාජවාදී පක්ෂ නායක අඛිලේෂ් යාදවද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසවන දකුණු ආසියා කරාටේ ශූරතා තරගාවලියේදී පදක්ක මසූ පහක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්

0: ඊටරන් පදක්කම් 13ක් රෙදි පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් අයත් වෙනවා. බංග්ලාදේශයේ පැවති තරගාවලිය සඳහා ආසියා කලාපයේ රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 දෙනෙකු එක්ව සිටියා. ජයග්‍රහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවිනට පැමිණි අවස්ථාවේ ඔවුන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අවත්‍යශීල ධාරීන් මෙන්ම ශ්‍රී ලංකා කරාටි සංගම ධාරීන්ද එක්ව සිටියා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල
0: ඩෙංගු අවදාන වැඩි වෙන විට 78,000 ඉක්ම වූ රෝගීන්. ඩෙංගු වඩවලට හේතුව අද්භේත හා කල්මැරි බව ඇමති නලින්ද කියයි. දුම්රිය පෞද්ගලීකරණය නොකරන බව ඇමති බිමල්ගෙන් සහතිකයා. ගෙවුණු දින 10 දී රජ්‍ය වී මෙට්‍රික් ටොන් 1392ක් මිලදී කරේ. අලසහ එළවලු රසකට රක්ෂණ. මෝහිනි ඇලට වැටුණු ත්‍රිරෝදරාතයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට. රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි දිය පොලිස් අත්අඩංගුවේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
2: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
3: The inside story. The story behind

0: ආවේනික රසයෙන් යුතු ආහාර අනුභව කරන ජාතියක්. මේ පුංචි දූපතට අනන්‍ය වුණු සංස්කෘතියක් තියෙනවා. ඒ තුළ විවිධ ජාතීන් සුරක්ෂිත කරන ප්‍රනීත අමුද්‍රව්‍ය උසස් කුළුබඩු යොදාගෙන නිෂ්පාදනය කරන ආහාර රටාවක් තියෙනවා. ඒ උරුමයන් පැවතෙන්නේ අපේ ආදිවාසීන්ගෙන්, මුතුන් මිත්තන්ගෙන්. ඇතරම මොකද්ද මේ අපිට අනන්‍ය වුණු ආහාර රටාව?
1: ලාංකේය අපට අදීන උරුමයක් ශිෂ්ටාචාරයක් කියනා වගේම තමයි සුපෝෂිත ආහාර සංස්කෘතික උරුමයකටත් අපි හිමිකම් ගෙන මේ පාරම්පරික ජීවන අත්දැකීම් මත පෝෂණය වුණු සංස්කෘතියක්. එතකොට ලංකාවේ පළාත් බදව පිහිටා තියෙන ගහකොළ ඒ වගේම තමයි ඒ ස්වභාවික පස්තුන් ආශ්‍රයගෙන තමයි අපේ ආහාර සංස්කෘතික නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. රට පුංචි තමයි. හැබැයි අපේ රටේ සාම්ප්‍රදායික බී වර්ග විතරක් 500කට වැඩි සංඛ්‍යාවක් තිබුණා ඓතිහාසික මූලාශ්‍ර සියල්ල තුරතුර සපය. එතකොට ලංකාවේ අපිට පලාතෙන් පලාතට ගස්කොඩම් වල ස්වභාවය වෙනත් මේ අසංග පද්ධතියෙන් එලා ගන්නා වූ පෝෂණයක් තිබුණා. ඒ නිසාම තමයි අපිට අපේ ආහාර රටාවත් එක්ක බැඳුන සුතේශීගත වූ දැනුම් පද්ධතියක් තියෙනවා. මේක අපේ අම්මවරු තමයි පුරුදු කරේ.

0: පසුගියදා අපි රටක් විදියට 2026 වසර සඳහා ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට එක් වුණා. ඒ අපිටම ආවේණික ආහාර රටාව කුළුබඩු සහ වසර සිය ගණනක සිට පැවතෙන සංස්කෘතික උරුමය එක් එක් ප්‍රදේශවලට ආවේණික ආහාර වර්ග ඇතුළු නිර්ණායක කිහිපයක් පදනම් කරගනිමින්. ඇත්තටම ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට එක්වීම අපේ රටට ලැබුණු සුවිශේෂී ඇගීමක් නේද?
1: ලංකාවේ අපි ලෝක මට්ටමින් මේ විදියට ඇගීම් ලැබීම නිත වශයෙන්ම සිදුවන දෙයක්. යටත් විජිත අවධියේ මූලාශ්‍රයනය කරන්න ඊට පෙර දේශ සංචාරකයන් ලංකාව ගැන කියපු තොරතුරු අධ්‍යයනය කරන්න ඒ සියලු මූලාශ්‍ර වලින් රස, ගුණ, සුවඳ, සපිරි ආහාර උරුමයක් ලංකාවේ අපිට තියෙනවයි කියලා ඔවුන් වාර්තා කරලා තියෙනවා. ඉතාම පෝෂදායී ඒ වගේම තමයි පිරිසිදු සුභාදාමයේ ආහාර සංස්කෘතියක් තියෙන රටක් අපි. ලෝකයේ වෙන කිසිදු රටකට නැති කුස්සියක් අපිට තියෙනවා. මෙන්න මේ අපේ සාම්ප්‍රදායික කුස්සියේ ඇතුලේ තමයි මේ සම්මත ආහාර වස්තු සියල්ල සකසගත්තේ විදේශිකයන්ට. ලෝකයට මේ අපේ උරුමය දායාදයක් විදිහට ඉදිරිපත් කරොත් මං හිතනවා පුංචි රටක විශාල ආඩම්බරයක් වෙනවා.
0: මේ වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 113කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. රටක් විදියට අපි දිනෙන් දින ඇගීමට පැසසුමට ලක්වීම මහත් අසසිල්ලක්. නමුත් සංචාරකයන් අපේ ආහාරවලට ආදරය කරද්දී අපි දේශීයයෙන් මිදලා බටහිර පන්නේ ආහාරවලට හුරු වෙලා ඉවරයි. කොහොමද අපි මේ තත්ත්වය වෙනස් කරන්නේ?
1: ඇත්තටම අපේ දරු පරම්පරාව පෝෂණය කර ගැනීම ජාතික අවශ්‍යතාවයක්. මේ ජාතික අවශ්‍යතාවය පෝෂණය කරගන්න තාම කෙටියෙන් මා ඔබට ජාත්‍යන්තර අධ්‍යක්ෂකක් කියන්න. ඇමරිකාවේ 2000 උදා වෙනකොට ළමයි ස්ථූලභාවයෙන් බහුල වුණා. ඒ ගැන අධ්‍යයනය කරගෙන යනකොට ඔවුන් හොයාගත්තා මේ ක්ෂණික ආහාර පරිහරණයත් එක තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. يعني ළමයි රෝග ලෙඩු වෙනවා, විශාල වශයෙන් ඇඟ ස්ථූලභාවයට පත් වෙනවා, ක්‍රියාකාරකම් නැති වෙනවා. දරුවන්ට ආහාර රසය පුරුදු කරන්න ඕන. ඔවුන් ක්ෂණික ආහාර භාවිතා කරන්න පුරුදු වුණාට පස්සේ ඔවුන්ගේ දිවේ රසය වෙනස් වෙනවා. අද අපි මෙන්න මේ රසයට මුහුණ දීලා තියෙනවා. එතකොට විශේෂයෙන් අම්මාවරු දැනුවත් කිරීම, අප්පච්චිලාට වඩා අම්මාවරු දැනුවත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. බොහෝ අම්මලා දේශීයත පහසුවට මේ වගේ අපි කියනවා තිල්ලර නැත්නම් කඩුචවුරු කෑම කියලා සමහර අය කියනවා. මේ කෑම පුරුදු කරලා තියෙනවා. දරුවාගේ දිවට මේ රසය පුරුදු කරාට පස්සේ නිවැරදි පෝෂදායී රසය ඔස්සේ ඔවුන් පුරුදු වේවි. එතකොට තමයි අපිට ශක්තිමත්, ඒ වගේම තමයි නිරෝගීමත් අනාගත පරපුර

0: අදහස සංගීත කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපත. ලෝකයක් අපි ගැන කතා කරද්දී, ලෝකයක් අපේ ආහාර පද්ධතියට ආදරය කරද්දී, රස බලද්දී, ඒ රස ගැන කතා කරද්දී, ඇයි අපේ ආහාර වලින් ඈත් වෙන්නේ? අපේ දේ රැකගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්නට, ඒ පෝෂණය ඔබේ දරුවන්ට ලබා දෙන්නට හොඳම කාලයයි මේ.
1: The inside story. The story behind the news.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

නිවස් එකෙන් පස්සේ අපි ආවනේ මේ පැත්තට හාට් බීට් එක පැත්තට. හාට් එක බීට් වෙනවා තව චුට්ටෙන්. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඊළඟ අබෝම අමාරුවෙන් තමයි බේරගත්තේ. ටැබ් එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් වෙලා ඔයාලා එවන මැසේජස් ටික මට එන්නේ නැතු කියා. එතකොට ඉතින් මට බනින්න එපා නේද? මං ඉතින් ඔයාලව එහෙම තමයි ඉතින් මැසේජ් එක බලන්න බැරි වෙන එක ඉක්මනට මම හදාගත්තා. ඉතින් දැන් ප්‍රශ්න විසඳගත්ත හරිම අමාරුවේ. දැන් ඉතින් මට ඔයා ගැන කියන්න පුළුවන්, ඔයා කියන දේවල් මට අහගෙන ඉන්න පුළුවන්, මේ ඕන දෙයක් පුළුවන් ඉතින් දැන් ඉන්නවා. එහෙම තමයි ඉතින් තාක්ෂණික දෝෂයක් ආවම මොකද ඉතින් කරන්නේ නේද? එහෙම වුණාට වැඩේ අතාරින්න එපා, මැසේජ් එකක් කියවලා තියන්න. දරණීගල පැත්තර යන්න තමයි මේ වෙලාවේ හදන්නේ. දෙශිනි ලව්ව කඩේ සද්දටම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. එයාගේ දුව, ඒ වගේම නෝනා මේ වෙලාවේ ලක්කන හන හැමෝමත් එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. වැලිපැන්න ගමුවෙන් මල්ලිකා රත්නායක මේ වෙලාවේ හරි මාදරින් අපි වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මාත් ඉන්නවා ඉතින් මම දන්නවා ඔයා මාත් එක්කම ඉන්නවා කියලා. හාට් බීට් එකත් එක්ක ලස්සන සින්දුව අහන්න. හයි, කොහොමද, කවුද මේ? මාව ලස්සන සින්දුවකට එකතු කර ගන්න. මම වදිතලාවේ නිශාන්ත මදුශංක තමයි මැසේජ් එක දාලා තිනවා. ආව එකතු කර ගන්න නිශාන්ත. ඔය විදිහටම අපි වහගෙන ඉන්න. සුබ දහවලක් වේවා. කොහොමද ඉතින්? මම නම් ගොඩක් හොඳින් ඉන්නවානේ. මේ වෙලාව කැම් එහෙම කාලා දෙන්නේ දවල්ට? දවල් 12 විනාඩි 35 වෙලාව. නැත්තම් ගෙදර රසද කැම් ටිකක් හදනවද කියන බලන්න. මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියන ඒ වගේම සත්‍යෙම ලක්කන දාලා තිනවා කියලා තමයි තියෙන්නේ. මයන්ති පොළොන්නරුව පැත්තෙන් තමයි මට ආදරේ එකතු කරගෙන ආවේ. රස කැම් එකක් එවන්න බැරිද මයන්ති? ඒතර මට එකට වැඩ ටික ඉවර කරලා කැම් එකක් කන්න පුළුවන් ඔයා ආයෝපු රස කැම් එක. මුලසිංහලින් දහර ඔයාව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. එයාගේ අම්මා තාත්තා වගේම පවුල හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. මාපලකම PLG ඔයාවත් එකතු කරගන්න. ඔයාගේ නමින්ම සින්දුවක් අපි දෙන්නම්. වෙනදා වගේම හැඩ්විට් අහගෙන ඉන්නවා රස කෑම හදන කඩේකේ, බේකරියේකේ. ජය මා, ඉතින් ඔයා හැමෝම දන්නවා දැන් ඔයා ගැන. ඒදි ලක්කන අහගෙන ඉන්නකොට ඉතින් ඔයාත් දැන් හැමෝම දන්න කෙනෙක් වෙලා නේද? මේ වෙලාවේ වීරක්කුඩු බේකරිකේ සද්දරම ලක්කන දාලා තිරන් කියලා මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. දන්නව නේද? ඉත ෆොටෝ එකක් ඉවුවට පස්සේ අහනවාමයි කියලා හිතා ගන්න පුළුවන්. ලමම අහන්නේ ලක්කන ඔහොම තමයි කියලා තමයි තියෙන්නේ. ඉතින් ආවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් දවල් එක වෙනකන් හාට් බීට් මේ විදිහටම අහගෙන ඉන්න. අසල සින්දුවක් ලැස්ති කරන් ඉන්නවා. අපි අහලෙමු ඉක්මනට.

0: රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිලිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පයි වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
6: sama anugrahaya
7: mama nan dem marama relax
8: anam manangala waduna neda me expert hariyadama harine
9: onama sandivedanawakata prabalama vidyanukula visadama autoshield active plus
10: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
11: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
10: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
12: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
13: සම අනුග්‍රහය.
14: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

වෙලාව කියන දේ අපිට අල්ලලා නවත්තන්න බෑනි. වෙලාව හරි ඉක්මනට යනවා. ඉතින් මටත් යන්න වෙලාවකුත් ඇවිල්ලා. 2010 ඉඳලා මම හිටියන ඔයත් එක්කම සින්දු ගොඩක් ඇහුවා. අපි අය හම්බ වෙනවා නේද හෙට 2010 වෙනකොට. ඉත කලින් මට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මාත් එක්ක කවුද ඉන්නේ කියලා. හાર્ට් බීට් අහගෙන හයි නංගි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පින්නවල ඡන්දේ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා සිතු ඒ වගේම නේතු. අදනවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. අපිත් සද්දටම ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ මිස්ටර් කූල්. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ගිරාඳුරු කොටේ ෂෙඩ් එක ගාවේ සෙට් එක ඒ වගේම ටයර් ෂොප් එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් හාද. රොසුමල කොහොමද ඔයාට? මං ගොඩක් හොඳින් ඉන්නවා රොසුමල. මට ලස්සන හිඳ සින්දුවක් දෙන්නකෝ. අපි අහමු අනිවාර්යයෙන්ම ආදරේ ඔයාට. දැරණියගලින් තරුෂි වස්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයත් ඉතින් හරි ලස්සන රොසුමලක් නේද? ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ඒ වගේම මතක් කරන්න ඕනි අකමට දෙන්න මනමාල කතා සින්දුව. වා හරි මනමාලයිද? ගම්පහෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්න. මම හිතන්නේ නම කියලා නේ ස්ටිකර්ස් ගොඩාක් කෙවලා තියෙනවා. ඇයි තින් ඔව මට නම කිව්වේ නැත්තේ? වත්තේ ගමී ශාමෝ ආව එකතු කරගන්න. අදත් රෙදි මහන ගමන්ද මාව අහගෙන ඉන්නේ. පොඩ පරක්කුණා නේද? කමක් නැහැ ඉතින්. ගෙදර දානි ගෙදර. එහෙම තමයි තියෙන දේ හැමදාම වැඩම කරලා හරියන්නේ නැහැ නේ. වගේ දේවල් වලට තියන්න වෙනවා නේද? මනපත සුබෝධි වැලිහිටි සංගමයේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. සුබ දවසක් කී අපිට ලස්සන සින්දුවක් දෙන්න. ඉනෝකා කණ්ඩල මිදින තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ පුංචි කඩේ ඉඳගෙන තමයි මාව අහගෙන ඉන්නේ. මටත් හිතුණා පුංචි කඩේ බලන්න එන්න. මාත් එන්නද? ඒගේ මහත්තයා සංජීව චුටි දුව සහන්ස්නා ඒ වගේම ලොකු දුව සේනුරි පුතා සේහන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ කඩේ මොනවාද තියෙන්නේ කියන බාල් රස රස කෑම තියෙන කඩයක්ද? බහරෙන් වලින් මේ වෙලාවේ මම සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා කියලා දෙනවා. පවුලේ අය ළඟ නැති වුණත් ඉතින් ඕඩ බය වෙන දෙයක් නෑ. ලක්කන ඉන්නකොට උඩ තැනකමක් 15ක් දැනෙන්නේ නෑ. ආගේ වයිෆ් ඒ වගේම දුවව එකතු කරගන්න කියලා තියෙනවා. බිරින්ද තංගල්ලෙන් ඒ වගේම දිල්සි දුවත් එකතු කරගන්න ඕනේ. චන්දනකේ කන්නඩි තමයි කන්නඩිවත් එකතු කරගන්න කියලා තියෙනවා. නම කියනවද රේඩියෝ එකේ ලක්කන අහගෙන ඉන්න ගමන් කවුද මේ? රූපසේන සහ සුනන්දනී තමයි මැසේජ් එක දාලා තිනව. දෙන්නව එකතු කරගන්නම් හරිම ලස්සන සින්දුවකට. ඔය විදිහටම හෙටත් ඉන්න අපිත් එක්ක හරිම ආදරෙන් ලස්සන සින්දුවක් අහන්න. ඒජි අනුරපුසල්ලාවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඩිලා නිරෝෂ් හන්වැල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් හાર્ට් බීට්. අපි සද්දට අහගෙන ඉන්නේ. මාරිවිල ශිරාණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා රොහාන් පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තිනවා. ශිහාන් මදුවන්ත ඒ වගේම ලොකු පුතාගේ ගැණළම ඖෂධි දු එකතු කරගන්න කියලා දෙන හරි ආදරේ. හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දු. ඉඳ කලින් ඉතින් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වත් එක්කම කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ නේ. මාත් යන්න ඕනි. ගියට කමක් නැහැ නේ. ඉතින් මං අදට ගිහිල්ල එන්නම්. හෙට උදේ 10ට අපි හම්බ වෙමු මේ වගේම. පරිස්සමට සතුටින් එන්න. මං ආට හරි ආදරෙයි. තවල් 12 වෙනිදා 50යි. මම යෂ්.

0: Radyo'da Varlık Yeni Radio.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
2: දෙකියා සුරකින් මගතොට
3: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන.
4: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් යුවර්ස්.
3: පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: Mix Winner Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පුරජනනීය බලශක්ති ගාස්තු පිළිබඳ භාජන උපදේශනයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණා. පුරජනනීය බලශක්තිය පිළිබඳ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය හා පුද්ගලික ආයතන නියෝජිතයන්ගෙන් අදහස් විමසීම සිදුවනවා. එහිදී අදහස් පළ කළ භාජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති HP හෙන්නායක මහතා
2: ඇතුළත් කළ යුතු පෝෂක අයක්‍රමය තීරණය කිරීම සඳහා කොමිෂන් සභාව මත බලයක් පැවරිලා තියෙනවා. ඒ අනුව අනුමත ක්‍රමවේදය මත පදනම්ව පාර්ශවකරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ගණනය කරන ලද යෝජිත අයක්‍රමය කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම පුනර්ජනනීය පෝෂක අයක්‍රමය සම්බන්ධයෙන් පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා මෙම උපදේශන ක්‍රියාවලිය 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වෙනි වගන්තියේ යටතේ පවත්වනවා.
1: ජෝර්දානයේ සහ බහරේනයේ ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන් ආරක්ෂක අංශ සඳහන් කළා. ඒ ඇමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් එයනුව අල් අස්ර කදුවරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පෙන්වා දුන්නේ. ගුවන්ඩයාරා නඩත්තු කඩ මධ්‍යස්ථානයක් ඉලක්කය වී තිබෙනවා. බහරේනයේ ෂේක් ඊසා මධ්‍යස්ථානයේද ඉරානයේ ඉලක්කයක් වී තිබෙනවා. මිලගලක් හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එකයි වෙනටය කොළයි. අයිබෝන් සුබ දාවලක්. අද ජුලි මාස විසේ දෙවනිදා අපි බතාදා දවසක මුණගැහෙන්නේ. තව ලියන්න පිටු කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලාවත් නොදන්න පොතක අපි හැමෝම ලස්සන කතාවක් ලියලියා ඉන්නේ මේනේ. ජීවිතය කියලා කියන්නේ ඒකනේ. ඒ අතරින් සමහරු දැනටමත් ලියලා අවසන් කරපු සමහර පිටු ආපහු කියවලා ආපහු ලියන්න උත්සාහ කරනවා. සමහර එක කටු ගාලා තියෙනවා, සමහර එක මකන්න ට්‍රයි කරලා ඉරාගෙන තියෙනවා. සෑහෙන ප්‍රශ්න. හැබැයි මං යෝජනා කරන්නේ එහෙම කරන්න උත්සාහ කරනවා වෙනුවට ඉතුරු වෙලා තියෙන පිටු ටිකේ හරි වට ලස්සන කතාවක් ලියන්න තාම චාන්ස් එක තියෙනවා කියලා. ඒක නිසා ඒ චාන්ස් එක මිස් කරගන්න එපා. අද හවස හතර වෙනකම් මම වහන් ඉන්නවා කියලා කියන්නේ ඒකත් ලස්සන චාන්ස් එකක්. 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් එවන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekai benade palawai
2: Mama nan dem maanam relax
3: anam manangala waduna neda me expert hariyadam harine
4: onama sandivedanawakata prabalama vidyanukula visaduma otoshil active plus
5: obe kotipati sihineya ada sabaveida ratri 10ta lakhanda ahanna ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන අයියා මට.
7: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
8: evening drive with chamit and charu
5: sama anugrahaya
8: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaru yukwanna adumama tanna 01176779
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන්

0: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න.
1: ක්‍රිමිලාජ සූසඳ.
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: එකයි වෙනාඩි 18යි වෙලාව. මැසේජ් එකක් එවුවා නම් මේ සඳුන් පස්සම මතක් කරන්න. ලක්කඩ Facebook page එකට ගිහලා ද post එක බලන්න. Like එකක් දාලා comment එකක් දාලා තියන්න.

0: Lakhanda Radio ITN
1: පසරු එකයි වෙනාට 21යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

നൽകാവട്ടെ. ലക്കണ്ട യൂട്യൂബ് ചാനലിലേക്ക് ദെൻമ സബ്സ്ക്രൈബ് കരന്ന හවස 4 වෙන කලින් ඔට පුළුවන්කමක් තියෙනවා නන්නේ මට මැසේජ් එකක් එවන්න පුළුවන්. 12:47 මැසේජ් එකක් එවලා තියෙන්නේ ඇයි කියලා මට ප්‍රශ්නයක් එනවා. චාමිගේ මුලින්ම තියෙන නිසා ඉතින් මගේ ඇස ගැටුණා. ඕපෙනි චාමිකට කොහෙද තියෙන්නේ කියලා තමයි මම ආපු ගමන් බලන්නේ. චාමි සිහින මවන්නේ අහස උසට තනියම ලං වෙන්න ඇයි සමහර දොර? ඇයි න දකින්න දේවල් කොතරම් තිබුණද? හදට දැනෙන දේවල් ඇයි එතරම් බර? අපේ සින්දු ඇහුවානේ. සතියේ මැදට අපි අදත් අහගෙනනවා කියලා හොරණ මහින්ද කුමාරවගේ මැසේජ් එක. මාලා දමයන්තේ උදාරා චාමින්දී ගගනය ආශිංසනී කුෂාන්තී ඉසරු මදුෂාන් යමුණා චන්ද්‍රිකා ලක්ෂ්මි ජයන්තී ඉමාශ දහම් දිනෙත් තේක්ෂණ සදත්සෙල්ව සමන් ප්‍රසන්න සැහන ටීමයක් ඉන්න ඇතන. එ හැමෝටම ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. හැලෝ චාමි, ඒ සතුට හැමදාමත් ගෙනවා කියලා විශ්වාසය කියලා තියෙනවා. බලන්න ඉතින් ඒ විශ්වාසය අදත් පැය තුනක් අහන්න ගොඩ වුණා කියලා තියෙන දෙන්න සුපිරි සින්දු සෙට් එකක්. හරි අහමු. බහරෙන් වලින් චන්දනකේ හැන්නදී වගේ මැසේජ් එක. ජපානෙන් ඉන්නවා දිනශී තංගල්ලේ නාතරනේ බිරිඳ ශ්‍යාමවත ජෝන්. ඔයාවත ආදරෙන් මම මතක් කරනවා. සුබ දවසක් අපි ශාමි ලංකට බලන්න. සුබ දවසක්. ධර්මී කලින් මේ මැසේජ් එක සේන කම්ලත් සෙනුරේ සෛරේ විශ්මිත චාරිකා සශික සඳරුවන්. හරිද කිව්වා? එහෙම තමයි ඔය වෙලා තියෙන්නේ. ඊට පස්සේ බරුදල් පොලට යනවා. ලහිරු ශහනි නතාලිය ශනාරා එස් එල් ප්‍රනන්දු තුමින්ද සයිරේ ශනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ආලා වැකද කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාමි, කොහොමද ඉතින් දවසේ ප්‍රියතම හොරා තුන කියලා වැඩක් නෑ කියලා තියෙනවා. එහෙනම් ඉතින් ඔය කියන්නේ වැඩක් නෑ කියා කියනවා. සතට කියලා වැඩක් නැහැ, සතුට නම් කියලා තියෙන මැසේජ් එක වාගෙන් ඉතින් කිව්වා ලාලවට්ටම් කියන්න ගිය මැසේජ් එක. පොයකට සුමන ඔයාගෙන් සුසන්ත ලසන්ත ට්විස්ට් ලයින් නෝ රුවන්ශී සුජා ජගත්ව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. හරි හරි, තැන්ක්යූ. එකයි වෙනාට 25. මේ ප්‍රශ්න වලට උත්තර මම නම් දන්නේ නැහැ. ඔයාලා දන්නවද? දන්නේ නැහැ මං හිතන්නේ.

0: එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
0: ගෙනේ ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුන
1: ඕල් ටයිම් බීට්ස් විත්

දවල් එකයි වෙනහටති සැකයි වෙලාව අපි මේ වෙලාවේ සද්දට හංග ඉන්නවා කියලා මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් මේ මැසේජ් එක ගවලා තියන්නේ. ඉන්දුජිත් සර් ඉන්නවා, අචාන්ත සර් ශ්‍රීමාලි, සන්ධ්‍යා සජානියක් කලා කරු අයියා, යසරත්න අයියා, කුෂී අක්කා, දර්ශනා, මදුෂානි, කුමාරය, එස්ඔ ගාමනි අංකල් මේ කට්ටියත් එක්ක හංග ඉන්නවා කියලා තියෙනවා. ඔතන කැෂියෙක් ඉන්නව නේද, කන්නඩි දාගෙන නංගියෙක්. හයි නංගි, ඔයාව විශේෂයෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාට ඕන නම් කොහොමද මැසේජ් එකේ උවේ කියලා අහන්න මට මැසේජ් එකක් දාන්න හොඳ 0703935937ට. මං කියනවා කවුද මට මැසේජ් එකේ උවේ කියලා ඔයාව එකතු කරගන්න කියලා. හරි, අයිබෝවන්, ඊළඟ මැසේජ් එක බලන්න ඕම. එතන ඇවිලුවානේ, ඊට පස්සේ වෙන තැනක් හොයාගෙන යන්න ඕනේ. ජයල පැතර තමයි අපි යන්නේ. ඉරෝෂණිය සහ පවුල ඇත් එක්ක කාන්ති ඉන්නවා කියලා තේනවා. චන්දේ ඉන්නවා, සිල්වා, තේජ, ඉසුරු, මල්ලි, මානෙල් මහත්මිය ඇතුළු යාළුවෝ කොම්ලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියන්නේ. දැන් වෙලාව 1:08 කියලා ඔයා වෙලාව කිව්වට දැන් වෙලාව 1:32. සරාචාද ඩයස් ගල්ලේකට රයි ගමින් ආව එකතු කරගන්න වෙලාව කියලා මැසේජ් එක වල තියෙනවා. එතකොට නන්දේ, හයි, කොහමද? උකුන් බාසුන් නැහැ ඉන්නවා කියලා තියෙනවා. ඒ කට්ටියම එකතු කරගන්න හොඳේ. මට සැකයි මේ මැසේජ් එක නිසා මම වැඩිය කියන්නේ. ලස්සන සින්දුවක් වනයක්. මගේ අම්මා, අප්පච්චි, හස්බන්ඩ්, දුමින්ද, දුව ඕලු ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑගලින් සුසීමා. මං එතන ටික දවසකට පස්සේ ඔයා මට මැසේජ් එකක් එවලා තියන්නේ. අපි සින්දුවක් අහමු. සබදාව ලක්ෂාමි, ජයගත්තානම් නැත්නම් නැත්නම් ඒ මට සින්දු ප්ලේ කරන්න කියලා කිව්වනේ. මගේ සින්දු ප්ලේ කරලා ජයග්‍රහණය කළා. ප්‍රොෆෙසර් මහත්තයා, සුනන්දනී මහත්මිය, ආව අතරෙන් එකතු කරගන්න දෙන්නම. අද සින්දුවක් දීලා තියෙනවා බාල මොහොන්ද. මෝ දෙක්කෙනෙක්ට විතරක් chance එක දුන්නොත් එහෙම නේ. මට හචින් යන ගොඩක් ඉඩ තියෙනවා. ඊට පස්සේ මැසේජ් එක බලමු. කොහොමද නංගේ, මාතද සද්දට මාව වහන් ඉන්නවා. දරුවට නැය හස්බන්ඩ් සමින්දවයි එකතු කරගන්න කියලා තියෙනවා. චන්දි, හයි, කොහොමද? ඔයගේ මැසේජ් එක මම කී කී ඉන්නේ. පින්නවලෙන් එකතු කරගන්න. ගායන තරඟ ගැන විස්තර ටිකක් කියන්න කියලා තියෙනවා නේද? 0.7.6.376.176 කියන නම්බර් එකට ගීතික කොටසක් කියලා WhatsApp මැසේජ් එකක් දාන්න බලන්න. හරි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කරියද හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
7: මානවීය ප්‍රීමියම්

0: රාත්‍රියේ දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
2: කීයයි කියලා හිතාගෙන දුවේ හිමීට හිමීට වැඩ කරන්නේ එකයි වෙනාඩි 39යි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekai venade 49.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවනවා වගේම තමයි ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගියාම ඕල් ටයිම් බෙට්ස් එච්චාම අපි අද පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න ඊට පස්සේ බලාගෙන ඉන්න නෙමෙයි හන් ඉන්න මම තුනේ පැහැදී ෆේස්බුක් එක පැත්තට යනවා චාම්පියන් කසුබ දහවලක මේක ෂාන් වෙනුවෙන් අදත් කියන්නක් කි මම පරිවේක් වෙලා තියෙන හැඩයි සංදේශ කාව්‍යත් කියන්න වෙලා තියෙනවා ඒව අරගෙන යන්නත් වෙලා තියෙනවා කම නැහැ ඉතින් කාගරි හිතක් හදනව නම් නේද කපිනක් නේ මට යන තැනකට මම මොකද කියන්නේ කියලා මගේ හිත අස්සනුව ඉන්නවා ආදරෙන් දරන්නට නොහැක අද අපි ඉන්නේ හරි දුකින් අපිට අපි ආදරේ වුණත් මගේ රත්තරන් දුකම විතරයි ඉතුරු අවසානයේ ඉතින් යලිත් දිනයක හමු වෙලා අපි සිනාසෙමුදෝ පෙරලෙසින් ආදරේ නම් අපින් දක්වත් අඩු වෙන්නේ නැහැ මේ හිතින් හිමි නොවන ඔය ආදරය මට දැනුනේ ඇයිදෝ මේ ලෙසින් නිහඬ වේලා ඉතින් යන්නද නොබෙන් දුරකට රත්තරන් බා මොකද කියන්නේ ෂාන් මොකද කියන්නේ කියලා කියන්න බලන්න ඔක්කොම ෂාන් ලමට මැසේජ් කරන්න බලන්න කාගෙන් දන්නේ මේ මැනික කියන කෙනා එයාගේ නමක් කියවන්න ඊට පස්සේ නම එවුවොත් එතරම් මං කියන්නේ කොහමද චාමි සමනට පුරුදු හොඳම හඳ ලක්හඳ මෙතුලින් ඔයා එකිනෙක ගී එක් කිරීම ලස්සනයි කියලා තියෙනවා හින්දි සඳහා කනෝනේ කියලා කියන්නේ නම හෙව්වේ නම තිබුණා මුන් ගෙනේ ශ්‍රී සංගමිත අමාවතේ වසන්ත කුමාරාගේ මැසේජ් එක ආයිබෝ වේවා වාසනාවන්තම දවසක් අනුරකම අනුලාවති මහත්යා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂික පුතා හර්ෂණ දුව පේශලා මෙලියා සමරසේකර කියලා තියෙනවා මං වගේම දුවෙක් යට ඉන්නවලු තෙරුවන් සරණයි එහෙනම් අපි වගේ දුවෙක් ඉන්නවා කියන්නේ තින්නේ වට වාසනාව ගෙදර කිටි තිරනවා වගේ ඇති ඇත්තටම නේද හරි මේ වාසනාවත පවුලක් හරි චාමිනා ගේස් සුබ සුබ දහවලක් ලස්සනම ලස්සන සෙන්දුවක් දෙන්න කියලා කිතුල්ගල මාලනී ඔයා ආපු මැසේජ් එක ලක්කනාද හැමෝම කිතුල්ගල පැත්ත එකතු කරගන්න කියලා තියෙන යාගේ පවුල හැමෝමත් එක්කම ඊට පස්සේ මටත් සෙන්දුවක් ඕනේ රත්තට චා චතු නේද ඔයා මොකද කියන්නේ පුරුදු තැන්වල නොපුරුදු ලෙස යන්න වෙනවා. දන්න මිනිස්සු එක්ක නොදන්න විදිහට ඉන්න වෙනවා. සසරේ පතාගෙන ආවා කියපු මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා. වෙන හැමදේම දරාගෙන ඉතින් කොහොම හරි ජීවත් වෙන්න වෙනවා.

0: Luck Anda Radio ITN.
1: Ekai venade panastunai.
2: Dashaka hadaka janata vishwasaya saha prasade dinagat Krimi Raja Ayurveda aushadha vetin Krimi Raja Karal Kuli. Bade amaru saha laduru panu roga sandaha shanika soyeda Krimi Raja Karal Kuli. ISO GMP tattwa sadhikalat Krimi Raja nishpadana Kagil Slav athulu divina pura selunu deshiya aushadha velindasal saha obata langama velindasalen.
1: මාපලගම පැත්තට ගියාම පියල් ජය වහගෙන දෙන්නේ මැසේජ් එකක් එවලන් තියනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අපිට ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රසාදී ඉනෝකා සෙව්වන් දීපින් පර්ල් කට් පිස් එකේ එකතු කරගන්නම්. ඊට පස්සේ අපි යනවා ජය මාමව මුණ ගැහෙන්න. මොකක්ද කියන්නේ කියලා බලමු. අද දවසේ මාගේ පැතුම ප්‍රාර්ථනා ඉටවන නිදුක් නිරෝගී සුව පිරුණු සුබම සුබ දවසක් වේවා කියලා. එසේම වේවා. විරකුඩි බේකරියකේ ලොකු බොස් පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දෙස්නනිස් මදු ශංකර් ජගත ජය මාම ඔයාලව එකතු කරගන්නවම. ඊට පස්සේ සුබ දවසක් වේවා චාමි. විශ්‍රාම සුවෙන් ගෙතර ඉඳන් ලක්කරට සවන් දෙනවා කියලා තියෙනවා බලන්න. අනේ කාලය යන ඉක්මන නේද? වැලිහොල්ලොය පබහින්න අපේ සිංහ බණ්ඩාර ලස්සන සිදුව ගහන්න දෙන්නම්. වෙනද ඔෆිස් එකේ කට්ටිය එකතු කරගත්ත නේද? තමරා කුමාරි පොඩිදුව රිද්මී රුපිතිනි අපේ සිංහ ඇතුළු යාළු ඔක්කොමලව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. දැන් ඉතින් ඔය කාලේ තමයි හොඳම කාලේ. චමි කොමද ගොඩක් වැඩවල හිටියේ කියලා තියෙනවා. සද්ද ඇති මැසේජ් එකක් එවන්නත් ඉන්න බෑනේ. ඒකයි ප්‍රශ්නේ. ඔයාව එකතු කරගන්න ධර්ණියගලින් තරුෂි බස්නායක. ඔයාව එකතු කරගෙන සිංදුවක් අහන්න වෙනවනේ. මොකෝ දන්නවද මේ පැය ඉවරයිනේ? දන්නෙමත් නෑ සිංදුව හා හිටියා. මේ පැය ඉවර වුණා. අපි යනවා අපේ දෙවන පැයට. 0.7 0.3 0.95 0.7 මැසේජ් එකක් එවන තියන්න ඉතින්. ඒ වගේම ලක්කන ෆේස්බුක් පේජ් එකේ අපි පෝස්ට් එකක් තියනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් තියන්න.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 26580 දෙනෙක් පරීක්ෂාවට ලක්වුණා. සැකපිට අත්අඩංගුවට සංඛ්‍යාව 515ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව පුද්ගලයන් 23 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. බීමත්‍රිය දුරන් 78 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂකකාරී ඉවරිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති සංඛ්‍යාව 144ක්. ගැටුම් හේතුවෙන් ලිබරදී 104ක් තවමත් අවතැන්ව ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. තාවකාලික මධ්‍යස්ථානවල ඔවුන් රැඳී සිටිනවා. ආදායම් උත්පාදන කටයුතුවලටද දැඩි බලපෑම් එල්ල වුණා. ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සැලසිය යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බෙලදී ගැනීමද යතරවන බව ඔවුන් සඳහන් කළා. මේලික ලක්ෂණ ප්‍රවෘත්ති පස්වර තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තනිකර ගේ මතක රන්දන ආකස්මික පැතනාක
1: ඕවටයි බීට්ස් විත් ජාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

පස්සේ මේ කවුද මේ හයි චාමියෝ සුබදාම ලක්වේවා මත් මේ වෙලා වෙලා කියලා තියෙනවා පොළොන්නරුවෙන් මයන්තේ ඔයා කැමති සින්දුවක් මම මේ පැය අහන්න දෙන්නම් හොඳ දෙකට මහගෙන ඉන්න ඊට පස්සේ අපි යනවා පොතු පිටියේ වාතුවට සමඳ හයි කොහොමද අටත් සින්දුවක් අහන්න දෙන්නම් ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා තියෙනවා හරි thank you දෙකගෙන ඉන්න ඊට පස්සේ එමෙලේ ගමතකෙන් සිසිරස තනුජ මිස් මදු කුමාරියක ගීතයක් ගත්තේ මේ කියන්නේ ලම මොකක්ද කියන්නේ

ඒක ඒගොල්ලන්ට පුරුද්ද. එහෙම පුරුදු වුණ කියලා ඉතින් අපි මක්ක කරන්නද නේද? හවස දෙකයි විනාඩි 10යි. ලෝකෙට ඔයා වෙනස් කරන් දෙන්න එපා. වාගේ හිතේ සාමය සනසීම වෙනුවෙන් ඔයා පෙනී ඉන්න. හරිද?

0: සීම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව යෙදවීමට මිලනන් කැඳවනු ලැබේ. හුන්නස්කෙරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 දින දිනමින පුවත්පත බලන්න.
1: Rhythm, Vibe, Beat, Equator, Mix Winner.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස දෙක පහ වෙලා වෙනාට 25යි වෙලාව. චාමි කොහමද ආතෝ කියලා නදේශානි මගෙන් අහලා තියෙනවා. පහන් ගාමන්ට් එකෙන් නාලිකා අක්කා රෝෂණි අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ හායි මාත් ඉන්නේ අහගෙන කියලා මැසේජ් එකක් එවලා තිබුණාට ඔයාගේ නම එවලා නැත. අගට 911 නම්බර් එක බලන්න වගේ නම එවලා නැති ඇයි කියලා වටමතු ගුණාද වගේ නම. එච්චර බිසි යන්නේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. සුවහසක් ප්‍රේක්ෂක රසික හදවත් සුවපත් කරන ප්‍රත්‍යක්ෂ ඖෂධය මට නෙමෙයි කියලා තියෙන්නේ නේ. පල්ගහවලින් රුවන් සාගර දෝනි හසදරත් එක්ක සුරේකා රේණු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මගේ දරුවා වෙත මට පොරොන්දු වෙන්න බෑ. ඔයාගේ මුළු ජීවිතේ පුරාම මම ඔයා ළඟ ඉන්නවා කියලා. ඒත් මට පොරොන්දු වෙන්න පුළුවන් මගේ ජීවිතේ අවසන් වෙන තුරුම මම ඔයාත් එක්ක ඉන්නවා කියලා. ඒක හරි ලස්සනයි නේ. ලස්සනයි. Thank you. ඊට පස්සේ තියෙන මැසේජ් එක බලන්න යනවා මම. අහලියකට ආනන්ද ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. අපි සින්දුවක් අහමු ඊළඟටත්. මේන් එක කවුද කියලා බලමු. මාත් ඉන්නවා. හයි මෙන්ඩිස් කොහමද? ඔයාවත් එකතු කරගන්න. සවර 10:00 වේවා. අහලියකට මේන් එකල තැන වෙන්නේ තෛරංගනේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මේන් එක කවුද? සබ දවසක් ශාමියෝ ආට අහලියකටින් මොබිදු. සාගරයක ගැඹුර තියන්නේ උඩින් ගලන සර රළ පහරවල් අතර නැවෙයි. යටින් තියෙන නිහඬ බව ඇතුළේ. මනුස්සයෙකුගේ ඇත්තම ශක්තිය තියෙන්නේ කෑ ගහලා දිනන තන නෙවෙයි, ඕනෑම අභියෝගයක් ඉවසීමෙන් නිහඬව දරා ගන්න තන කියලා තමයි ඔයා කියන්නේ. ඒ කතාවට මම 100%ක් එකඟයි. ලස්සන අදහසක් මොබින්දු අපිට එක්ක ස්තුතිය ෂෙයා කරගත්තට. ඊට පස්සේ පොල් ගහවලට යන්න ඕනේ. හයි මස්සෙන අහගෙන දින්න රංජි මස්සෙන. රද නමහන් ඉන්නවා කියලා අපර නෑ. මැසේජ් එකක් කියලා තියෙනවා. ඉහළකම වටුමඩුවේ සුදා අයියා චූටි අක්කවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි. වැඩ ඉවර කළ ටක්කල වරුවෙන් ඇවිල්ලා මාව අහන්න. බලන්න ඉතින් නේද? ඊර්ෂ්‍යා කරන්න එපා. නෑ නෝයාට කිව්වේ. හවස 2:27 වෙලාව අපි සිද්ධාක් අහලා ආයෙමු.

0: හවස දෙකයි වෙනාඩි 31යි.
1: වෙලාව ඔබ ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නෝ

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Havas dekhaye bina date satrai wala. Lakana Facebook page ke old time bed se chami ape post ekak tiyena. E post ek balanawa mama ilanga pai. Hari? Eta passe අතලොකම පැත්තට යනවා අජන්තා කුමාරී සයුරේ නවෝත්‍ය එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ හයි ශාමියාක ඔන්න මමත් ඉන්නවා මේ පැත්තෙන්. ධනේගල ශාන්ත කුමාර කොහොමද වට සින්දුවක් දෙන්න? වැඩ කරන ගමන් කිතුල් කළ ගැරේජ් එකෙන් මදුශංක වයිරුවන් මයි එකතු කරගන්න. හරි. ඊට පස්සේ මේ කවද කියලා බලමු අපි. සුබ දවසක් ශාමී. චුට්ටක් ඉන්න බලන්න මම ළඟ වැඩි ඉන්නවා. හරි. සුබ දවසක් ශාමී. ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you. පොහොර බබ පර කඩුවෙන් බොස් ඉන්නවා තෙලක් කුමාර, චන්දිමාල්, සුවේෂ්, රොක්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාර ඇතුළු ලකඳහන හැමෝටම සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. Hi. කොට්ටාවෙන් මානෙල් ගෝමස් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ කවුද මේ කියලා බලන්න හදන්නේ. අසරි සම්පත් එඬෙරමුල්ල මොකද මේ කියන්නේ? ඒක කියන්න බෑනේ. හරිද? ඊට පස්සේ මං යනවා පදිය තලාවට. මල්ලිකා ඔයගේ මැසේජ් එක තිබුණේ. අපි ලස්සන සෙන්දාවක් අහමු. දයා අම්ම දයා නේද? පුතා පහන් දෙවසර එයාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. පුන් සිටිපුර නේද? නම් හදලා කියනවා බැරි නම්. නම් හදලා බැරි නම් නේද? නම නොකිය ඉන්නවම මොකද කියන්නේ? බොරුව කියනට වඩා එක හොඳයි නේද? එහෙම ගමුත් තියනවා කියලා දැනගන්න මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට. කමන්නේ කමන්නේ. අපි සින්දුවක් අහන්න ඕනේ. මේ සින්දු අහන් ඉන්න අතරේ ඔයාට හිතනවා නම් චාමි කම්මැලි කමරක් දන්නා ඉන්නේ මැසේජ් එකක් යවන්න ඕනේ කියලා 0.7, 0.3, 0.95, 0.37ට හවස 4 වෙන්න කලින් මැසේජ්

0: දවස දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071711711
4: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින්
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
6: හවස දෙකයි විනාඩි 43යි වෙලාව. දන්නවද? දැන් ගෙදර දීම. දැන් දන්න මොකද්ද කියන්නේ යන්නේ කියලා? සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක් ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. වටපිටුම ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න. මිලවෙන රුපියල් 88යි. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවයේ ගත්තු තින් පැට බෝතල් 1ක් 2ක් 4 ප්‍රමාණයක් ලබා

ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයේ මහතර තියෙන සුදුයක් කඩවලේ නැගෙනසා ගෙවියම අවමයි කියන විශ්වාස තියා ගන්නත් පුළුවන්. 0117 579 579 කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්න. මම ඔක්කොම කිව්වා හැබැයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasa dekai vinadi panas dekai
0: Dinin mara dekai Dengu dadi avadhanam kalapa 175 ak ratapura 52 ak basnahira palaten Dengu mardaneeta saha palaneeta adala තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0.71 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: ශරීල්. What is the meaning of this? මොකද හැබැයි මේ විඳින දුකේ තේරුම?
3: තේරෙනම් දරුවා නිසා හින්දා මම එක වහලක් යටට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
2: You are a young person still. You are capable of starting a new life.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
5: ඇත්තමයිද?
4: ඇත්තමයි.
5: ප්‍රොමිස්.
1: සති අග රාත්‍රී අටට ITN බලන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: කියන්නත් සතුටයි. හවස 2 විනාඩි 55 කියන්නේ මේ පැයත් ඉවරයි. අපේ යනවා all time bits with Chami. අපේ අන්තිම පැයට 0.7, 0.3, 0.95, 0.7 හවස 4 වෙන කලින් message එකක් එවලා තියන්න. අපි news අහලා අය මුණ ගැහනවා.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පාසල් අපරිශාලා මාර්ගපදේශවලට අනුව දරුවන්ගේ පෝෂණ තත්ත්වය දන්වාලීම සඳහා අපරිශාලා හිමියන් සහ සැපයුම් කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. දරුවන් වෙනුවෙන් පෝෂණීය ආහාර වේලක් ලබා දීමයි අරමුණ. පාසල් පරිශ්‍ර තුළදී දරුවන්ට උපරිම ගුණාත්මක භාවයෙන් හා පෝෂණයෙන් සමන්විත ආහාර ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම අරමුණ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඉරානයේ සමග තවත් දුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළා. කෙසේ වෙතත් ඉරානයේ සඳහා ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අග්‍රදිග ආසියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට එක්වෙමින් සෞදි අරාබියේ බොර්තෙල් ආසියාව විතරගෙන යමින් තිබූ තෙල් නෞකා තුනක් රතු මුහුදේදී ආපසු හරවා ගැනීමෙන් දිනකට පසුවයි මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ. මේ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්න.

0: දැනෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

Exit Jami. හවස 9 වෙනාඩි 9යි වෙලාව. හයි සුබතාවලක් කියුවට දැන් ඉතින් හන්දා වැගෙන එන වෙලාව නේද? පුංචි බණ්ඩත් රකුණාමලේ පහය කමෙන් මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ ඇහැලියකට වියලගොඩෙන් කවීෂ, අම්මා සිතානේ, තාතා ලෙස්ලි, අක්කා යහනේ අයතරින්දු ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා ඒ මැසේජ් එකේ තිබුණා. ධර්ණියගලින් එකතු කරගන්නවා. ධර්ණියගල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ නම් ටික වන් හොඳේ කඩවල නම් ටික කියන්න බෑ. චාමේ සුබ දහවලක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න ප්‍රියා බණ්ඩාරගමින් යපු මැසේජ් එක. ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. චමින්ද වජිර රංග මොරටුව ඉදි බැද්ද කියලා තියෙනවානේ. අසේල දනිත් කෙනාගේ නම එයාවත් එකතු කරගන්න. මත්ය කොටෙන් අපිත් අහගෙන ඉන්නවා කියලා පෙරේරා මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කණ්ඩලමේ දෙමත හැත්ත පාලම ළඟ පොච්චි කඩේන ඉනෝක ඔයාගේ මැසේජ් එක. සුබ සන්ධාවක් වේවා. අපිටත් සින්දුවක් ඕනේ. BF ජනපදයේ ජී අනුර ඔයාගේ මැසේජ් එක. හෙලෝ චාමි, අදත් වහගෙන ඉන්නේ ගමන ගිහලා එන ගමන්. හයි නිෂූ, කොහමද? කියනවා මොකද කියන්නේ, අඳන්න හේතු දාහක් තිබුණත් හිනා වෙන්න තියෙන එකම හේතුව ගැන හිතලා සතුට වෙන්න. ජීවිතේ හරි කැටි, ජීවිතේ විඳින්න තියෙන මොහොතත් විඳවන්න කාරණා හොයන්න එපා. ඊයේ දවසේ දුක වේදනාවට ඊයේ දවසට සමුදෙන්න කියලා තියෙනවා. ඊයේ දවසම ඊයේ වේදනාවට සමුදෙන්න. සමහර අය ඉන්නවා ඒකල දුකෙන් ඉන්නවා කියලා, අපි දුකෙන් ඉන්න ඕන කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්නවා. මොකද කරන්නේ ඉතින් නේද? ඔයාගේ හිත හදාගන්නවා සතුටෙන් ඉන්න නේද? තමන්ට තමන් ආදරය කරන එක කවදාවත් ආත්මార్థකාමීකම නෙවෙයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 15යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්?
5: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
6: සුපුරි
5: ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
7: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
8: batamisu batamisu batamisu maridam maridam
9: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424 0112-775-493 අමතන්න.
2: හවස 3 වෙනකට 18යි. මේ සෙන්දුවෙන් පස්සේ මොකෝ කරන්නේ? මැසේජස් ටික කියවන්න.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදීඒල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලකන්න රඩියෝ ITN
5: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: දේමත් කලාවෙන්න
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇපෑය.

හවස තුනයි විනාඩි 23යි වෙලාව. නවකහ ඇලෙන් ඕෂිත රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා. දැන් තමයි දැක්කේ. හයි ශාමී, කොහොමද? සුබ දවසක්. ලක්කඩහගෙන ඉන්න ලස්සන සින්දුවක් ඕනේ කියලා අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දෙසානගත් සෑහෙන දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දැක්කේ. ඔයාවත් එකතු කරගන්නම් හරි. ඊට පස්සේ ත්‍රිකුණමලේ පැත්තට යනවා විජිත අංකල්, විජය අංකල්, අස්ව අයියා, ලලිත අයියා, ජෝන් එකතු කරගන්න කියලා මනෝජ් තමයි මැසේජ් එක ගෙවලා තියෙන්නේ. දැන් මේ තව දෙයක් ලක්කඩ ස්ටාව් අපේ ඊළඟට එන්න තියෙන අපේ අලුත් වැඩසටහන එවෙනුවෙන් ඔයාගේ ගීත ගායනා කරපු හඬපටය වට්සප් කරන්න ඕනේ 0703935937 නෙවෙයි 0706-366-166ට. ආයි කියන්නද? 0706-366-166ට ඔයා ගීත ගායනා කරපු හඬපටය යොමු කරන්න වට්සප් කරන්න හරි. ඊට පස්සේ ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න යනු. සුබ දවසක්. මාවත් සින්දුකට එකතු කරගන්නකෝ කියලා කෑගල්ල මේදනිය ගමේ උපනන්දව මත මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ මාතරට ගියාම චන්ද්‍රණි වයි ඉන්නවා බලාගෙන මම වගේ මැසේජ් එක කියනකම් දෙනෙත් ඉවත ගත්තත් මේ දෙසවන් ඉවතට ගන්න බෑ ජාමි කියලා තියෙනවා. ඒකනේ හමීමේ නේද රේඩිය කහන්නේ මෙච්චර ආසාවෙන්. ලස්සන සින්දුවක් දෙන්නද? හමු හමු හමු හමු. හවස 3:25. මේක කියනවා ගැහනුම් චපලයි කියලා කියන්න එපා කියලා.

0: 95 FM 93.7 La Ghana Radio ITN
1: Have a sit on I, Venati Visiatai.

0: කල්ප ගානක් බලගෙන් හරි දැන්වලාවද නගන්න පෑනේ හවස තුනයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
0: ලකන්න Facebook page එකට ගිහිල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාපුවා ඉන්නවනේ මේ සෙන්දුව පස්සේ මං හොයාගන්නම්කෝ

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasatto naye banarate sayai
2: Lankya Vishwasadinu Markspin samuha vyapare vithin gen papita harina Then navanimavakin ena Domas Swankriya Viketime yantrayeka sadambara himikaruwe kumanna Adima amathanna 01117679 pradhana karyalaya Numara 31 Elhena parama haragama
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත ගුණත උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: දැනෙන තන ඔහොමම නවතින්න
6: जब से तुझे देखा दिल को कोई आराम नहीं
0: साथी दिनवन एक ही दिन हतरवनका ऑल टाइम डेट्स विद शामी
7: नो

හවස තුනයි විනාඩි 38 වෙලාව. පොරොන්දුවක් වුණොත් ඉතින් ඒක ඉටු කරන්න එපායි නේද? හොඳ ළමයෙක් වුණාම. මං හොඳ ළමයෙක් නිසා මං ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නේ. ලක්කර Facebook එක පැත්තට මං ආවා. All time bits it charmi දැක්කද අපේ post එක? ඒකට අදාළද comment එක බලන්න මම ආවේ. මොවින්ද දිල්ෂාම් කියන වෙහෙසකාරී දවසකට ලස්සනම සහනය හතවතින්ම සුබපැතුම් චාමියක්ගේ ආදරේ කියලා දෙනවා. Thank you. සුගත් කුමාරා හෙලෝ, සුබ දහවලක් මාවත් එකතු කරගන්න. හරි. වසන්ත කුමාරා ගුඩ් මෝනින් කියන දාතින් දැන් පැය 4කට කලින් මේ පෝස්ට් එක ෂෙයා වුණේ නේ. කාරි නෑ කාරි නෑ. තුෂාරේ හයි, ස්තුතියි වගේ කමෙන්ට් එකට. සුරේකාරේනු හරිම ලස්සනයි කියලා තිනවා. පොල් ගහවලින් ජයස්ත්‍රේ රුවන් සාගර ධෝනි හසඳර එකතු කරගන්න. හරි, තැන්ක් යූ. ලස්සනයි ජාමි කියලා තියෙනවා විශ්ව විහඟ එච් එෆ් එකේ ආලුව ටික එකතු කරගන්න. ප්‍රියංගේ ශිරෝමාලි මාත් ඉන්නවා ජාමි, ආතරේ අපි ඔයාට කියලා තියෙනවා. මම දන්නවනේ, තැන්ක් යූ. හිරුණ දෙල්හර කෝට්ටේ ගොඩ ඇතම නෑ කිව්වට මං ආවනේ. පෝස්ට් එක දාපු ගමන් ඒ කමෙන්ට්ස් දාලා තියෙන්නේ. ප්‍රේමසිරි භංගමෝගේ මාවත් එකතු කරගන්න කියලා තියෙන. හරි, ශිරාණි දමයන්ති ස්තුති. දිලිනි දාරත්න සහවදින්න එපා කියලා තියෙනවා. මගේ තමයි ඉතින්. ඊට පස්සේ එල්ආර්සි ප්‍රෝග්‍රෑම් එක ගැනද මංගල ඔය මතක් කරලා තියෙන්නේ. ඕනේ අපි එහෙම ප්‍රෝග්‍රෑම් එකකුත් කරා. ඩිලන් නිරෝෂන් thank you. Sarasad Express taadriye kiyala thiyenu. Darshane Kumar tanga stuti. Asal Fanato Manjula Pradeep. Sugat Kumar kiyana nimim nati sittam hadagettam keruwa ar sinduwane. Darana sindu kiyala thiyena, darana sindu thamai man ahanna den. Paya thunak. Nissansala Kumuduni stuti wenata. Nana mokadda me daradena comment eka? මාපලගම පියාජේ ඔයවත් එකතු කරගන්න. ශානුකගේ හන්පත්‍රය අද කමෙන්ට්ස් ගොඩක් තියෙනවා, ඊර්ෂ්‍යා කරන්න පහොඳේ. ඊට පස්සේ සනත් කුමාර සුබ දහවලක්. ඔලා කුමරව එකතු කරගන්න තව තියෙනවා. මගේ කටරි දෙනවානේ චුට්ටක්. තරහ නෑනේ, අද නමක් කිව්වේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑනේ, මන් දන්නවනේ ඔයාලනේ. වෙන අය තරහ වුණාට ඔයාලා මාත් එක තරහ වෙන්නේ නෑ කියලා මන් දන්නවා. ඒක නිසා ඇතිනේ කමන් නැද්ද බුද්ධි ඔයාම එකතු කරගන්න. ඒත් පොඩි සැකයක් තියෙනවා. බලමු, නම් ටිකක් කියවගන්න බැරි වුණා නම් මං මේ සින්දුවෙන් පස්සේ කියන්නද?

0: Lakhanda Radio ITN
1: Havasa 9:45
2: Velav oba veta gena aave
3: Api rate parwal viyadam gena danna loketama motorcycle 3 wheel tire hadana TVS Lankawethin aduma viyadam sahita TVS XL 100 motorcycle oba wenuwenmai
1: Mangaimat Facebook ekata patta aawa mora nam godak maga erla thibuna ne Shirane damayanti Chamila Prabhat Chandrasekara Anusha Madhumanti Rajapaksha Sugath Kumar Dorip Samarasinghe Anjana Jayatilaka Mahinda Kumar Randika Malinda Onnayala Madakkara Harine Ita satutuin itaro alat satutuin maat satutuin Api balamu messages tika whatsapp eka patta ayyanne Nai messages eka tunayidi Kabakamuin Mahesh Kagalena, the Pota Danido, Lakanda Hangin Hamumakurgana Kilatino, Apikoka Apita Hangin Nokilajit Mata Message Kalatino, Ari Ari Anan Eta Passe, Charming Kanala Mage, Sina Utra and Katana Tataganin, Adanshaka Kolai Kilatino, by Venepana New Zealand Welder. The Lip Summer Singer, I take the Kuragana, thank you. අතත් message එකක් කියවුවට ඒත් ඒ කවුද මෙන්ඩිස් ඉතාලියේ ඔයාවත් එකතු කරගත්තා හරියද ඔයා කවදායි ලයිව් වෙන්න කියලා අහලා තියෙනවායි මම මැරිලා වගේද මේ වෙලාවේ නා නේද මං එන්නම් තව සති දෙකකින් විතර වගේ අවසාන ප්‍රෝග්‍රෑම් එක කරන් දෙන්නම් ලයිව් එකට හරියද සුබ දවසක් රොයල් කොලෙජ් එකේ තුන ශ්‍රේණිය යාළුවන්ව එකතු කරගන්න කියලා තියෙනවා. නෙෂ්කියා අර ලස්සන නමක් තියෙනවා පුතේ. එයා එකතු කරගන්න හරි. ඊට පස්සේ ගිනගත් යන තපල් කාර්යාලය අපිට වැඩ කරන ගමන් අහගෙන ඉන්න. උඩතනිය සොයින චාන්දනි මිස් රිෆ්කා මිස් සංගීත නුවන් ලලිත ඔක්කොම එකතු කරගන්න කියලා මංජුල හැමත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ මේක ස්ටක් වෙලා. ජොටකින්න. මමත් ස්ටක් කරලා ඒකම කිව්ව නේද? පියනවා ටෙක්ස්ට් මැසේජස් ටිකක් බලන්න. සුබ වේවා ජය වේවා ඔබට ප්‍රේ. කවුද ප්‍රේ ඔයා? වෙයන් ගොටින් දීපාදුව චතු පුතම් මතු මහත්තයා සදත්. එකතු කරගන්න. චාමියෝ ඕ දුින්ද එකතු කරගන්න. හයියක මම අතත් අවහගෙන ඉන්නේ මම මිනාදි නේද? පල්ලේ කැලෙන් මං වගේ නස් කරන්න කැමතියි කියලා තියෙනවා. ඒකට හොඳට ඉගෙන ගන්න. හරිද? මමට කියන්න මොකද කරන්න ඕනේ කියලා. අලාව ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ පාතමිනී කවුද ඉන්නේ පා වසන්ත සමන් සමිතා නෙලන්ති ඉන්ද්‍රලත අධ්‍යමතු එකතු කරගන්න. සම සන්ධ්‍යාවත් ශාමිනන්ගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝක උපාලේ දුව සිතුෂාව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අකට 298 නම් වේක ඔයාගේ නෑනේ නම්මක් මට කියන්න විදිහක් නෑ. ඊට පස්සේ ප්‍රභාවය මකෙන් අහලා තිනවා අයියාගේ මිනිස්සු අපිව රිද්දන්නේ කියලා. මිනිස්සු අපිව රිද්දන්නේ කිම? හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු අපිව රිද්දන්නේ හිතාමතාමයි. අපි නොදන්න මිනිස්සු අපිව රිද්දන්නේ. අපිව රිද්දන්නේ අපිව හොඳටම දන්න මිනිස්සු. ඒක නිසා හිතරෙන්දට ආවැඩි. මේ මිනිස්සු මෙන් පරිස්සම් කරන්නේ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

හවස 3යි විනාඩි 53යි. චාමි, ඔයා හොඳම හොඳ ළමෙක් කියලා මගේ හිත සනසලා තියෙන කවුද කියලා බලමු. චන්දි මහවත්ත, මොකද්ද අද වෙලා තියෙන කවිය කියලා බලන්න ඕනේ. නැත්තම් ටග්ගල නරකයි කියලා අයි මැසේජ් එකක් දා. සඳ කිරණින් තුරු සෙවනලි රටා වියන හැටි බලන්න, තරු පොපියන මද අඳුරේ රස ගේ කවි පද ලියන්න, රැ මැදියම පිපෙන සුදු ඉද්ද සමන් සුවඳ ගන්න, ඔබ ඇවිදින් හැමදාමත් මගේ තනියට ළඟ හිඳින්න. ලස්සනයිනේ, කම්මැවිලා පෙනුන. චන්දි මහවත්ත වස්සාලේ මම ලස්සර දැන් කවි ලියනවා. ඒක බෝකලිය තුෂාරිනේ නෑනේ. නෑනේ කියන්නේ මස්සිනාගේ නෑන. හරි. චාමියෝමගේ මැසේජ් එක කිව්වද කියලා අහලා තියෙන නුවරින් සංජීව. නෑනේ කිව්වේ නෑනේ. ඒක මිස් වුණා. දැන් තමයි දැක්කේ. දැන් දැක්ක ගමන් ටක් ගාලා කිව්වා. "හයි මනුවක්කේ, මාවත් එකතු කරගෙන යන්න" කියලා අනු මැසේජ් එකක් කියවලා තියෙනවා ධර්මියගලේ. යන්න කලින් යන්තම් ඇස කැටුණා. ඊට පස්සේ වෙනදා මෙන් ඔය හඳින් අපිව කීවට ස්තුතියි කියලා ජයමාමා දාපු මැසේජ් එකට ස්තුතියි ජයමාමා. මම යන්න දෙහන. යන්න. යන්න කිව්වම කියලා යන්නද මං? යනවානේ. ආයි හෙට එන්න. එතකොට හෙට එන්න ඕනේ කීයද කියලා දන්නවද? හෙට එන්න ඕනේ තදාපු වෙලාවටම තමයි. ඒ කියන්නේ දවල් 1ට. හරිස්සමට එන්න. සතුටින් ඉන්න, සනසීමෙන් ඉන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

විලාද පස්වරු හතරයි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්පරයා ලෙස ආචාර්ය ඉංජිනේරු ආසිරි කණ්ඩාවර්ධන මහතාපත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නද්දික සනත් කුමාරනායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඔහුට ලබා දී තිබෙනවා. ආසිරි කරුණාරත්න මහතා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂණ්ඩා ලෙස කටයුතු කර තිබෙනවා. දකුණු දිග ප්‍රංශයේ පැතිර යන ලැව්ගෙඩි හේතුවෙන් විශාල පිරිසක් දැඩි බලපෑමට ලක් වුණා. හෙක්ටාර් 1700කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න නිවාද වීම සඳහා දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බවයි බලධාරීන් සඳහන් කළේ. ජලයේ බීමට හෙළන විශේෂ ගුවන්යානද ඒ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. යුරෝපයේ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ හා ස්පාඤ්ඤ ඇතුළු රටවල් රසකට දැඩි බලපෑම් එල්ල වුණා. ලක්ෂණ ප්‍රධාන ප්‍රවෘත්ති සංසහය දෙකට.
2: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 479 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: Lakhanda Radio ITN. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: रेडिओ ITN
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය

0: පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සූසඳව
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සූසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: Cool Drive Victita
4: Lakana Evening Drive

0: ගෙදරට එන මනුස්සයෙක්ගෙන් අපිට ක්‍රෙඩිට් දා ගන්න පුළුවන්. සල්ලි නෙමෙයි ණයක් ගන්නවා කියන එක නෙමෙයි. හොඳ ක්‍රෙඩිට් එකක් දා ගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මිනිස්සුන්ට හොඳට කන්න දෙනවා කියන
1: එක.
0: සංග්‍රහ කරනවා කියන එක. මොකද මේ එහෙම හොඳට සංග්‍රහ කරලා ගියාට පස්සේ මොන අඩුපාඩුව තිබුණත් සමහර වෙලාවට එළිය කතා කරන ෂෝක් මිනිස්සුවනේ
1: කන ටික හරි දුන්නනේ.
0: හොඳට ගෙදරකට ගියාම හොඳට සලකන්න දාන ලොකු දෙයක් කළා නෑ.
1: රයිට්.
0: පොඩි පොඩක් හොඳට කන්න දීලා තියෙන හැබැයි. තහට කන්න දීලා තියෙනවා. එච්චරයි කළා තියෙන්නේ.
1: ඒ නිසා කියනවා
0: ඉතින්. ඔව් ඒක ඒතකොට අර ලොකු ලොකු මොන හරි අඩුපාඩු වෙලා තිබුණත් වෙන වෙන දේවල්. ගෙදර මොන හරි දුණා කියන්නකෝ. තින්දරිකක් ගාලා නැහැ. ගෙදර අස්පරස් කරලා තිබුණේ නැහැ. එතකොට කවුරු හරි එනකොට එතකොට ගෙදර අපිලිවලට තිබුණා කියනවා. ඒව කතා කරන්නේ
1: නැහැ. ඒ ඔක්කොම කැපිලා යනවා.
0: ඔක්කොම කැපිලා යනවා. නැත්තම් ගෙදර ඒනි අපෝ ගෙදරට ගියා.
1: හැටි බලන්න අස් කරලවත් නැ
0: මොනවා කරලද දන්නේ මෙච්චර කල් හම්බ කරලා කරගත්ත දෙයක් නැහැ කියලා වගේ
1: එළියේ කියලා.
0: හැබැයි හොඳට කන්න වන්න දීලා යවුවදින් ඔක්කොම යපිරනවා. අනේ හොඳ මිනිස්සු අනේ හොඳට කයම බීම ටික දෙන අපි හොඳට සංග්‍රහ කරා. ඒ වගේ ක්‍රෙඩිට් ටැග් දා ගන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමශීලී වෙන්න. ඒකට හොඳ ක්‍රමයක් තමයි වගේ ගෙදර කෑම උයනකොට යොදා ගන්න නිෂ්පාදන පෙළ විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනihin තිබ්බොතින් කෑම රස ගන්නවා කියන එක මහා මැජික් එකක් නෙවෙයි. රයිට්. ඒ නිසා වාට පුළුවන්කම තියනවා ගෙදර හදන කෑම ටික රසට හදා ගන්න වගේම ගුණට පෝෂණයෙන් යුතුව හදා ගන්නවා නම් විජේ නිෂ්පාදන කෑම වලට එකතු කරගන්න.
1: අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන ආදානෝ තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඔයාට කියන්නේ ගෙදර අයට වුණත් කවුරු හරි ගෙදරට එන අය කෙනෙක් වුණත් මේ අයට රසට ගුණට ප්‍රමිතියට කෑම ටිකක් හදාගන්නවා නම් ඔයාගේ ගෙදර ඔයාගේ කුසිය තියෙන මොන නිෂ්පාදන ටික තමයි විජය නමින් තියෙන්න ඕනේ.
0: ඔයාගේ බිස්නස් එක හොඳ ඉක්මනට වැඩ කරලා හොඳ ප්‍රතිලාභ ලැබෙන බිස්නස් එකක් බවට පත් කරගන්න නම් ඔයා තාක්ෂණයත් එක්ක වැඩ දාන්න ඕන.
1: යාළු වෙන්න ඕන. නැත්තම් මේක කරන්න බෑ.
0: තාක්ෂණයේ පැත්තක අපි පැත්තක ඉඳලා හරියන්නේ නැහැ. අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕන.
1: රයිට්.
0: අන්න ඒකට හොඳම දෙයක් තමයි දැන් ඔයාගේ බිස්නස් එකට යොදා ගන්න නවීනතම තාක්ෂණින් සපිරි මැෂින්ස් පෙළක් මහඳුනා දීලා තිනවා. මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තය පොල්තෙල් ඉඳින කර්මාන්තය මේවට ඕන කරන මැෂින් ටික දැන් හඳුනා දීලා තිනවා.
1: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඉතින් නොම්බර 30 ගැලහෙන පාර මහර්ගම තමයි ප්‍රධාන ශාඛාව තියෙන්නේ. අලවෙන් පසු හොඳ සේවාවක් දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. වගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න තවදුරටත් අවාඩියක් ඉස්සරහට යනවා බලාපොරොත්තු වෙනවා නම් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් ගන්න ඕන නම් ඔය යන්න හොඳම දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. යන්න කලින් ඔයාට දැනගන්න දේවල් ටිකක් තියෙනවා නම් මෙන්න මේව මම දැනගන්න ඕනේ කතා කරලා කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-579-579-579-579 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම වගේ වගා බිම සරුසාරවත් වගා බිමක් බවට පත් කර ගන්න ඕන කරන වතුර ටික ගන්න ගියාට පස්සේ ලයිට් බිලට කරන් බිලට ලොකු මුදලක් ගෙවන්න ඕන වෙන්නේ නැහැ.
1: රයිට්.
0: ඔයාට පුළුවන් මේ වැඩේ ෂේප් කරගන්න සූර්ය ශක්තියෙන්. ඒකට ඕන කරන වෝටර් පම්ප් එක දැන් ඩීප් ටෙක් එකකින් හඳුනා දීලා තියෙනවා. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් සම්පූර්ණ සූර්ය ශක්තියෙන් වැඩ කරන නිසා ලයිට් බිලට කරන්ට් බිලට ලොකු ඉතිරියක් ලබා ගන්න පුළුවන්.
1: ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන දැන් අපේ ගුල් මහතුන්ට අපි නිතර කියනවා. තාම අපි හිතන්නේ කන් දීලා නැහැ කියලා. ඉතින් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න නොවට පුළුවන්කම තියෙනවා.
0: කන් දීලා තියෙන්නේ. හරිද කන් නොදීපු අයට මේ කියන්නේ. 4:29 වෙනව.

0: හවස 4 විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Bobby's train.
1: හැම මේකම රේසිකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් එක්ස් 5 සහ සුම් එක්ස් 5 සියල් තරෝඩි සුවර්ස්
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 42 වෙලාව විනින් ඩ්‍රයිව් හගෙන ඉන්න කවුද මැසේජ් කරපා ඉන්නේ අපිව හගෙන ඉන්නවා කියලා සින්දුවක් අහන්න මැසේජ් කරපාය
1: මේ වෙලාවේ බොරළු හෙනි සුසන්ත සම්පත තමයි අපිට මුලින්ම මැසේජ් එකක් දාලා තිනා වේකතු කරගන්න ගමන් කුලිය අපේ නිලක්ෂී වෙනද වගේම ඉන්නවා එතකම පුසල්ලා වේදන් අනුර විනිතා ඉරාංගනේ ඉන්නවා හැමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා එතකම හයි අකයියා මම පාඩම් කරන ගමන් ඔයාලා දෙන්න වහනෝ කියලා තියෙන බුලත් කෝවිඩින් අහිංස තමයි මැසේජ් එක දාලා තින්නේ හවත් ගොඩක් ආදරෙන් එකතු කර
0: පමණට වඩා හිත හොඳ වෙන එක
1: එතකොට
0: පමණට වඩා විශ්වාස කරන එක
1: ඕකේ
0: පමණට වඩා අවංක වෙන එක
1: රයිට් මං ගැන කියනවා කියලා මට හැඟෙනවා
0: පවම පමණට වඩා උදව් කරන්න යන එක
1: ඕකේ
0: දවසක
1: රයිට්
0: පමණට වඩා දුක හිතෙන්න හේතුවක් වෙනාලු
1: දෙයනේ ඇත්ත ඇත්ත
0: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
1: කීයද දේවදින කල්පනා කරලා පොඩ්ඩක් කියන්න දැන් ගොඩ ගන්න අමාරුයි ඒක
0: පමණට වඩා හිත හොඳ වෙන එක
1: ඕකේ
0: අපි ගොඩක් හිත හොඳ මිනිස්සු කියලා දැනෙන්නේ කොට
1: හරි
0: පමණට වඩා විශ්වාස කරන්න යනකොට
1: හා හා හා
0: සමහර මිනිස්සු ඉන්න අපි ඕනෙට විශ්වාස කරනවා
1: ඒකනේ
0: හිතලා සමහරට සල්ලි දෙනවා එතකොට පමණට වඩා අවංක වෙන්න යනවා
1: මං තරම් අවංක කෙනෙක් නෑයි කියලා
0: කියන්නේ එතකොට ඕනට වැඩි උදව් කරන්න යනවා
1: රයිට්
0: කියන්නේ මොන දේ වුණත් කිසිම මේ තර්කයක් නැතුව
1: හා හා හරි මං කරලා දෙන්න
0: මං කරලා දෙන්නම් කියලා
1: රයිට්
0: ඕන දෙයකට හා කියනවා මට බැරි වෙන්නත් පුළුවන් ඒත් හා කියනවා
1: පුළුවන් තරම් හිත හොඳ වැඩි මම නම්
0: කියන්නේ ඒ විදියට වෙන්නේ අර උඩ කියපු කාරණාත් එක්ක පමණට වඩා හිත හොඳ වෙනවා විශ්වාස කළා අවංකුණාම තමයි අන්තිමට පමණට වඩා උදව් කරන්න
1: යන්නේ. ඔව්. එහෙම දුක් වෙන්නේ පමණට වඩා.
0: එහෙම කරන්න ගියාට පස්සේ අන්තිමට පමණට වඩා දුක් වෙන්න වෙන වෙලාවක්
1: තියෙනවා. වෙලාවල් නෙවෙයි ඒවා කොහොමද තියෙනවා.
0: අපේ ජීවිතේ එහෙම දේවල් හම්බ වෙලා තියෙනවා නේද?
1: තියෙනවා. මොකද නැත්තේනේ?
0: ඒක නිසා ඉතින්
1: හැමෝම අත උස්සයි හොඳට මේකට.
0: අන්න එහෙම මේ පමණට වඩා කිව්ව කාරණා ටික එක්ක පමණට වඩා දුක් වෙච්ච අය කවුරු වෙලා ඉන්නවද?
1: රයිට්.
0: අපිට මැසේජ් එකක් දාන්න බා අත උස්සල
1: එහෙනම් අද මැසේජ් මේවයි
0: අත උස්සල මැසේජ් එකක් දාන්න බලන්න
1: ඕකේ
0: රයිට් මතක් කරන්න ඕන වාගේ වාසනාව ගැන වාසනාව කිව්වම ඉතින් නේද අපි වාසනාව උර්ගා බලන්න නැතුව සමහර වෙලාවට වාසනාව නැහැ කී කිය කං කෙන්දිරි ගානවා එහෙම නැතුව ඔයා වාසනාව උර්ගා බලන්න කොවිසතල ලොතරැයියක් අරගන්න
1: කෝටි 6කින් අරබෙන සුපිරි තෑගක් එක්ක සතිය දින 7 මුදිනුම් මදින ලොතරැයිය තමයි කොවිසතල ලොතරැයි කියලා කියන්නේ සතිය දින 7 මුදිනුම් මදිනකොට ඔන්නේ දවස් 7 එකක වාර ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන අවස්ථාව තියෙනවා ඒ නිසා ඔන යන එන ගමන් හොඩ පුලංකම තියෙනවා ළඟම තියෙන ලොතරැයි කූරුවෙන් හම්බෙන ලොතරැයි කූරුවෙන් කොවිසත ලොතරැයියක් මිලදී ගන්න
0: මට මේ පෞගේ දවසේ දැන් මම මේ ගනුදෙනුමක් කරනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි
1: මොකද
0: සමහර මේ මුදල් කොළවලට දාලා තියෙන අර රූප සටහනක් තියෙනවනේ
1: හරි
0: රූප සටහනක් ඔය තියෙන්නේ
1: එකේ
0: මොන රගිරව ඒක ඡාය රූප තියෙන සල්ලි කොළවල 5000 කලේ මොකක්ද තියෙන්නේ මොනද
1: නෑ
0: ගොග්
1: දෙන්න ෆෝන්
0: ෆෝන් එකෙන් ගන්න ඉතින්
1: දැන් මොනද කිව්ව නිසා මම නිකමට කිව්වා ඉතින් 5000 කලේ
0: 5000 කලේ මොකක්ද තියෙන්නේ 5000ක අතර ගත්ත දවස මතකද
1: පර්සගේ මුදින 500යිද කොයි
0: 5000ක අතර ගත්ත දවස මතකද
1: නෑනේ
0: මතක නෑනේ දැන් බයි 5000ක අතර බලද්දි
1: පස්සේ බලන්න දැන් ඉතින් 5000 හොයයන්කෝ
0: නියම විදියටම ඒ රූපේ දාලා තියෙන රූප ඒ ඡාය රූපේ දාලා තියෙන නියම ගැලපෙනම ඡාය රූපේ දාලා තියෙන වාන් දොරටුවක් දාලා
1: තියෙන ගැලපෙන
0: 5000ක ලරම් බලන්න වාන් දැම්ම වගේ යන්නේ 4:46 වෙලාව

0: லாகாண்டா ரேடியோ ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: Radio ITN. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 58යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. වෙලාව යනවා වගේ නේද ටක් ටක් ගාලා.
1: ඒකනේ.
0: එහෙම දැනනවද පොඩ්ඩක්?
1: දැන් පාටත් නැලයි.
0: පාටත් ළඟ වෙලා තියෙන්නේ. දැන් අපි සමහර වෙලාවට චාරු අපි සමහර මිනිස්සු දිහා බලනවා.
1: හරි.
0: යා බයා මේ පොඩි මිනිස්සෙක්.
1: හරි.
0: ඒවස්සේ පොඩි මිනිස්සෙක් මට මෙයාගෙන් කවදාවත් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ.
1: හහා.
0: ඒ නිසා මේ මට මෙයා වෙච්චර ආශ්‍රය කරන එක තේරුමක් නැහැ. ඇත්තට සල්ලි අතේ ගැවසෙන්නේ නැහැ. ලොකු ජොබ් කරන මිනිස්සෙක් නෙවෙයි.
1: ඕකේ.
0: එහෙම කියලා අපි හිතන වෙලාවල් තියෙනවා.
1: ඇයි එහෙම හිතන්නේ අනේ?
0: එහෙම හිතන වෙලාවල් තියෙනවා අපිට. එහෙම හිතලා සමහර මිනිස්සු අයින් කරපු වෙලාවල් තියෙනවා.
1: හා.
0: අයින් කරලා දාන වෙලාවල්.
1: අපේ ජීවිතවලින්.
0: අපි වයින් කරපු වෙලාවලුත් තියෙනවා එමෙතන.
1: ඒකනේ. ඒක නම් කොහොමවත් වෙන්නේ ඒකනේ.
0: අපිවත් මේ කිසි වැඩකට නැති
1: කෙනෙක් කියලා අපිවත් හේලවල දාලා තියෙනවා.
0: රේඩියෝ එකක වැඩ කරන එක මොකද ඒකද කියලා එහෙම අයින් කරපේනවා තියෙනවා.
1: හා.
0: හැබැයි ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා.
1: රයිට්.
0: එහෙම කවුරුවත් පැත්තකට දාලා අංගඩු ගහලා මෙයා මේ ලොකු මිනිස්සෙක් නේ මෙයා මේ වැඩකට නැති මිනිස්සෙක් කියලා
1: ප්‍රයෝජනයක් නැහැ කියලා.
0: එහෙම පැත්තකට දාන මිනිස්සයා සමහර විට හෙට දවසේදී ඔයාට අත්‍යවශ්‍යම වෙන මිනිස්සය වෙන්න පුළුවන්.
1: නැතුව
0: හරිද? සල්ලි නෑ මොනවත් වත්කම් නෑ ඔඹයක් කරන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්.
1: ඒ අදනේ.
0: ඒ අද.
1: ඕකේ.
0: හෙට බස් හෝල්ට් එකක යා ඉන්නවා.
1: හහහ.
0: ඔයා බයික් එකක එන කෙනෙක්.
1: රයිට්.
0: ඔයා බයික් එකේ ඇවිල්ලා බස් හෝල්ට් එකක ආව යා ඉද්දි එක සැරේටම ඇදගෙන වැටෙනවා. පාරේ. දනකෝ මොකරි
1: කලන්තයක් ඇවිල්ලා
0: ඔව් එහෙම නැත්තම් බයික් එකේ බ්‍රේක් කිර වෙලා මොකරි දෙයක් වෙලා වැටෙනවා.
1: ඕකේ.
0: ඒ වෙලාවේ අර මිනිස්සයා හෝල්ට් එකේ ඉඳලා දැකලා ගිහිල්ලා ඔයා උස්සලා
1: හැමෝම බල බල යනවා ඒ මිනිස්සයා එනවා
0: හොස්පිටල් එකකට ගෙනihin දාලා.
1: ඕකේ.
0: එයාගේ ජීවිතේ බේරලා දුන්නොදින්
1: හා
0: අපි අර කියන විදියට අපි ඕන් නැහැ කියලා.
1: ඔව්. පිට සල්ලි නැහැ කියලා.
0: ඕන් නැහැ කියලා මේ මිනිස්සේ ප්‍රයෝජනයක් නැති මිනිස්සෙක් කියලා පැත්තකට දාපු මිනිස්සයා තමයි. යාගේ ජීවිතේ ඊළඟ දවසේ බේරන්නේ.
1: ඔව්.
0: ඊළඟ දවසේ ගොඩ දාන්නේ.
1: රයිට්.
0: එහෙම අවස්ථාවන් ජීවිතේ මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයේ ඉන්න කවුරුවත් මට වැඩක් නැහැ. මේවන් මං ඉන්න තත්ත්වෙත් එක්ක මං ඉන්න
1: මියාව ගැලපෙන්නේ නැහැ.
0: මං මේන්ටේන් කරන ස්ටේටස් එක.
1: ඕකේ.
0: මට කවුද?
1: හා හා.
0: මෙයා කියලා
1: හිතන්න එපා.
0: එහෙම හිතන්න එපා.
1: හරි.
0: එහෙම හිතුවොතින් ඔයාලට වරදින්න පුළුවන්. දවසක ඔයා එහෙම හිතලා අයින් කරන මනුස්සයා තමයි ඔයාගේ ජීවිතේ බේර ගන්න, ඔයාගේ ජීවිතේ ගොඩ දාන මනුස්සයා බවට සමහර වෙලාවට පත් වෙන්නේ.
1: අපිට මේ හැමෝම ඕනේ.
0: හැමෝම ඕනේ.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඔයාට ජීවිතේ සමහර වෙලාවන් වලදී මුදල් පැත්තෙන් අසරණ වෙන වෙලාවල් තියෙනවා.
1: ඔව්.
0: අපි දන්නේ අපිට කොයි වෙලාවෙ කොයි විදියට අසරණ වෙන්න කියලා. අන්න ඒ වගේ වෙලාවකට ඔයාට කොච්චර නැතිබරිකම් තිබුණත්
1: ඔයාගේ
0: රන් භාණ්ඩයක් උකස් කරලා තියලා උකසට තියලා මුදල් ටිකක් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕන.
1: අන්න
0: ඒකට යන්න ඕන හොඳම තැනක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියන්නේ. ඔයාගේ අවශ්‍යතාවයට සරිලන විදියට ඒ අවශ්‍යතාව ඉටු කරගන්න පුළුවන් විදියට මුදලක් ඔයාගේ අතට ලැබෙනවා වගේම බේර ගන්න හොඳ කාලයක්. සෑහීමකට පත් වෙන්න පුළුවන් කාල සීමාවක් දෙනවා. ඔයාගේ රන් භාණ්ඩේ බේර ගන්න පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු නොවති.
1: 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. දෙවෙනි පුරා ශාකා 24ක් තියෙනවා. ඔයාට රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480ක් විතරයි. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයාගේ රන් භාණ්ඩය ඉක්මනින්ම බේර ගන්න නැතුව ඔයාට බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වැඩි කාලයක් දෙන නිසා ඔයාට හදිස්සියක් නැතුව ඔයාගේ අතට සල්ලි ආවහම හිමීට බේර ගන්න ඕන චාන්ස් එක දීලා තිනවා. සතිය දවස් 7ම පල්ලියගුරුගේ රන් අය සේවාව එකතු වෙනවාට පුළුවන්කම තියෙන සතිය දවස් 7ම විවෘත නිසා. ඉතින් ඔන්න ගනුදෙනුවයි රත්තරම් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එකවට එකතු වෙන පුළුවන් විශ්වාසෙ. වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් 011 250 97 76 011 250 97 76 කෝල් එකක් දෙන්න.
0: විශ්වාසයෙන් ගනුදෙනු කරනවා වගේම තමයි කනබොන දෙයටත් විශ්වාසය තියෙන්න ඕන. අපි කනබොන දෙය ගැන විශ්වාසයෙන් අපිට අරගන්න පුළුවන් නමක් තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ඒ නිසා කැම වේලක රසය ගුණය පෝෂණය ගැන හිතනවා නම් වසවිස රසකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් විදියට තෝරගන්න විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
2: ශගති වරත්තත් නෑ
3: වැරද්දක් නේ තමස කොළු වැතුනද කොහේ හරි බලන්නක් බබා මෙයා කියන කතාව
2: දිගන්න එපා බබී මල්මි තාම පොඩියනේ
3: පොඩි උනත් ලොකු උනත් මං කැමර තේර නැත්ත මොකක්ද ඇත්ත හා කියන බල මොකක්ද ඇත්ත එයා යාගේ ඇත්ත කතාව කිව්වේ
4: මම තමයි කෙල්ල මීෂා
2: අනික අපි මේ කෙල්ලට පහුගිය සද්දකේ බල කර මේ ප්‍රපෝසල් එකට කැමති වෙන්න කියලා
5: හරි පුතා එයාට ඕන නම් අපේ ප්‍රපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවා
2: මැති වුණා තාත්තයා එකින්ම අකමැති වුණා අම්මනේ යාගේ අම්මයි තාත්තයා පන්සලට ගෙන ලොකු හමුදුවන් ඉන්න මේකට කැමති කරවගත්තේ
3: එතකොට මන්ද වැරදි ආ මන්ද වැරදි
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594 0112 775 493 වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: හවස 5 විනාඩි 14 වෙලා වේවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 පැනලා ගිහිල්ලා
1: තියෙනවා.
0: හරි. දන්නව නේද?
1: ඔව්.
0: ඉතින් මරණ සංඛ්‍යාවත් එන්නේ වැඩි වෙමින් තියෙන්නේ. ඉතින් මේ විදියට මේ தত্ত্বය පාලනය කරගන්න බැරි වෙන්න බුලුවන් වාගේ සහයෝගය නැත්තම් ඔබේ සහයෝගය නැති වුණොත් ඒ නිසා යලි යලිත් හැම වෙලාවම අපිට කියන්න තියෙන්නේ වටපිටාව පිරිසිදුව තියාගන්න. වටපිටිය සුද්ධ කරගන්න. දැන් හෙටින් පස්සේ දායි දවස් දෙකක් නිවාඩු. සිකුරාදානේ නේද?
1: නෑ.
0: බ්‍රහස්පතින්දානේ.
1: අයියෝ.
0: අයියෝ.
1: මොකද මේ? සිකුරාද වෙනකන්නේ බලන් ඉන්නේ.
0: බලවල ඉන්නේ හිතේ තියෙන ආසාව.
1: සාදුදයි ඉඳන් ගණන් කරන්නේ සිකුරාද වෙන්නේ කවද්ද කියලානේ. කොහෙද ඉතින් මේ මෙලෝසි කියන්නේ
0: නෑනේ. අර පඩි දවස. පඩි දවස බලන් ඉන්නේ.
1: ඔව් මේ මාසේ පඩි ගත්තාම ලබන මාසේ පඩි එන්නේ කවද්ද කියලා
0: බලවල. ඒ වගේ තමයි දැන් සිකුරාද වෙන දවස බලවල.
1: ගැන ඉන්න ඇඟිලි ටික.
0: මේ සිකුරාද තමයි පඩි වැටෙන්නේ.
1: ආ ඕකේ.
0: ඒක නිසා සිකුරාද හෙට කියලා. ඔළුවේ තියෙන්නේ.
1: දවසකුත් මග ඇරලා හෙට සිකුරාද.
0: හෙට බ්‍රහස්පතින් ස්කිප් කරා මේ සතියේ.
1: එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි නේ.
0: අපිට ඕන වෙලාවට එහෙම කරගන්න පුළුවන් නම් නේද?
1: හදිසි අවශ්‍යතාවයක් වුණාම නේ.
0: හදිසි අවශ්‍යතාවමත් අපිට එහෙම සතිය දවසක් අයින් කරගන්නේ
1: තියනවනේ.
0: එහෙම තියනවනම් හොඳයි.
1: කොහෙද ඉතින් දවස් හතම අපි ඉන්නේ බෑ.
0: මේක වැඩි. කොහමරි මේ මම මේ කියන්න ගියේ ඉතින් ඇත්තටම මේ වඩපිටාව පිරිසිදු තියාගෙන ඩෙන්ගු වලක්ව ගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න. නිකන් පඬිතුකමට නිකන් මගේ ගෙදර නම් නෑ ඔය වඩපිටාව තිබුණට අපේ ගෙදර නම් නෑ කියලා හිටියට පොඩ්ඩක් වටේ වීටි ගියෝදින් ඕන තරම් දේවල් තියෙනවා.
1: ඊයේ සුද්ධ කරා පෙරේදා සුද්ධ කරා අපි ආයි අද සුද්ධ කරන්න ඕනේ නෑ. එහෙම හිටියොත් එහෙම එක කරගන්න වෙන්නේ නැහැ අපිට.
0: එහෙම කියලා හිටියට පොඩ්ඩක් වටේ ඇවිද්දොතින් ඕන තරම් තැන් තියෙනවා. වතුර රැඳෙන තැන් ඔබ නොහිතන විදියට වතුර එකතුච්ච තැන් තියෙනවා. මෙවන් මදුරු බෝ වෙලා ඔබටම වටපිටාව ඉන්න මිනිස්සුන්ටම දෂ්ට කරලා ඩෙන්ගු රෝගය වැළඳෙන්න පුළුවන්.
1: නිසා
0: පරිස්සම් වෙන්න දැන්ම මේ දේවල් කරන්න. හදිසියවත් දැන් වතුර ටික අයින් කරගන්න බැරි තනක් තියෙනවා නම් ඒකට ලුණු ටිකක් දාන්න. එතකොට ක්ලෝරීන් ටිකක් දැම්මට පස්සේ ටිකක් පාලනය කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ දේවල් කරනට වැඩිය හොඳයි එහෙම ජලය රැඳෙන තැන් තියෙනවා නම් ඒ වස් කළා දාන්න.
1: ඒක
0: තමයි වඩාත්ම වටිනා කියන දේ. මේ වසංගතයෙන් අපිට බේරෙන්න නම් රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක්. ඔබට හඳුනා දෙනවා තේ එකක් කෝපි එකක් රහට බොන්න ස්වභාවික රසය රැකෙන විදියට නිෂ්පාදනය කර තියෙන්නේ නේද?
1: කහටි රසට තේ එකක් බොනවා නම් ඔයා ගන්න ඕනේ විජේතේ. ඒ වගේම අපි කියලා තියෙනවා දැන් කෝපි රහ හොයන ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා කෝපි එක මිලදී ගන්න විජේ කියන නමින්. ඒ අතුර නිෂ්පාදන රසක් විජය නිවහලින් අපිට ලැබිලා තියෙනවා. අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් දැන් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ පාරිභෝගික විශ්වාසයත් එක්ක. ඉතින් ආට පුලංකම තියෙනවා ළඟම වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් අනුකරණ නිෂ්පාදන වලට රැපරෙන්නේ නැතුව විජය නිෂ්පාදන තෝරලා බේරලව ගන්න.
0: සමුදු ඒ වගේම දසනායක ඇතුළු කට්ටියම වලපනේ මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම හැමදාම වගේ අදත් අපි ඔයාව අහගෙන වැඩ කරන ගමන් කියලා සුමේදා මැසේජ් කළා තියෙනවා. සචිත්‍ර ඒ වගේම දිනු ගයේෂා ඒ වගේම හසිත හේමාල් මදුෂංක ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා. රුවිනි මේ වගේම මැසේජ් කළා තියෙනවා ගම්පහ ඉඳලා. කල්ප ඒ වගේම පුන්සිරි හේ වගේ ඒ වගේම හසිත දිසානායක ධනුෂ්ක සඳරුවන් තුසිත වීරසේකර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන.
1: අලවෙන් දර්ශනී කුමාරතුංග මැසේජ් එකක් දාලා තිනු අපේ කිලෝ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. ඒත් එකම චාමිකා හොමාගම ඉඳන් එකතු වෙනවා. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. සමීර් වගේම ගීත්මා ප්‍රභාෂ්‍ය සම්පත් මේ හැමෝම අටළු ගමී මැසේජ් එකක් දාලා තිනු. මනිෂ් ඔයවත් එකතු කරගන්නවා මේ වෙලාවේ සලූන් එකේ වැඩ කරන ගම අපිව සද්දටම අහගෙන ඉන්නවා කියලා කියනවා. ඒත් එකම අපිට මැසේජ් එකක් දාලා තිනවා ඉසුරු ඔයවත් එකතු කරගන්නවා.
0: හවස 5 විනාඩි 18යි. හෙට බ්‍රහස්පතින්දා.
1: ඕකේ.
0: සිකුරාද නෙවෙයි.
1: වැරදිර වටහා ගන්න එපා. යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට.
0: හෙට දවසේ අපි දෙදෙනා අද වාගේම හමු විය යුතුයි.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ඕනම
3: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
2: කෝල් ඩ්‍රයිව් එකකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හවස 5යි විනාඩි 27යි වෙලාව.
1: හහ
0: අපි භාණ්ඩයක් කඩේට ගියාට පස්සේ ගන්න.
1: ඕකේ.
0: අපි අහන මුදලාලිගෙන් ලොකු කමර අහන්නේ.
1: හා.
0: මුදලාලි. පේන වොරන්ටි තියනවාද?
1: හරි. කොච්චර කාලයක් තියනවාද?
0: කොච්චර කාලයක් තියනවාද?
1: ලයිෆ් ටයිම් වොරන්ටි එකක් තියනවාද?
0: දැන් ඔය ස්විච් වලට, ලැග් පොයින්ට්ස් වලට.
1: හරි.
0: ඒවට එහෙම ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවනේ.
1: හ්ම්.
0: එහෙම තියනවා සමහර තැන්වල, සමහර බ්‍රෑන්ඩ්ස් වලින්.
1: හරි.
0: ගන්නකොට ලයිෆ් ටයිම් වොරන්ටි කියලා තියනවා.
1: හා.
0: අන්තිමට දැන් ඔක කැඩුනට පස්සේ
1: ඕකේ.
0: අරන් යනකොට කඩේ නෑ එතන.
1: ලයිෆ් ටයිම් දිනවා කිව්ව මාළුකුවර කඩෙත් නෑ.
0: ඒ කියන්නේ ඒ බහණ්ඩේට ලයිෆ් ටයිම් වොරන්ටි තියනවා.
1: හරි.
0: කඩේට ලයිෆ් ටයිම් වොරන්ටි නෑනේ.
1: ඒකනේ.
0: ඌ ගලවන් ගිහිල්ලා.
1: වෙන කොහෙද හරි ගෙනිහිල්ලා.
0: එතකොට ඉතින් එතන නෑ කඩේ.
1: හරි.
0: කෝල් එකක් දුන්නාම නම්බරේට.
1: ආ මාත්‍ය අපි එතනින් ගියා.
0: නෑ නෑ එහෙම නෙවෙයි. කවුද? නෑ එහෙම දන්නේ
1: නෑ.
0: නම්බර් එකත් වෙනස් කළා.
1: හරි.
0: වෙන කවුරු හරි නම්බර් එක අරගෙන. එතකොට ඉතින් ලයිෆ් ටයිම් වොරන්ටි.
1: ඔව් ඒක තමයි.
0: එහෙම තියනවා එහෙම සමහර තැන්.
1: මුදලාලිත්
0: ලොකු කවට කියනවා මේකට මට මෙච්චර දෙනවා අච්චර දෙනවා වොරන්ටි තියනවා ගැරන්ටි තියනවා කියලා
1: කියනවා
0: අපිත් ඉතින් ගැරන්ටි වොරන්ටි දෙකම ඕකේ කමක් නැහැ කියලා එනවා අරගෙන හැබැයි ඔකේ දෙකක්.
1: හ්ම්
0: හ්ම්. ඔකේ දෙකක් කියලා කියනවා. දන්නවද?
1: කියන්නේ වොරන්ටි කියන්නේ එකක්, ගැරන්ටි කියන්නේ එකක් කියලා දෝවා කියන්නේ.
0: ඔව් වොරන්ටි කියන්නේ නිෂ්පාදකයා දෙන ලිඛිත පොරොන්දුවට.
1: හා හා හා
0: හා. වොරන්ටි කියලා කියන්නේ.
1: රයිට්.
0: ඒ කියන්නේ නියමිත කාලය තුල මොනහරි භාණ්ඩයක් ගත්තට පස්සේ ඒක මොනහරි දෝෂයක් ආවොත් පරීක්ෂා කරලා බලලා එක මාරු කරලා දෙනවා.
1: හා හා.
0: එහෙම නැත්නම් ඒක ඒ භාණ්ඩය වෙනුවෙන් වෙනත් භාණ්ඩයක්
1: දෙනවා. ඒක වෙනුවට වෙන එකක් දෙනවා ඒ වගේම එකක් දෙනවා ඒ මාරු කරලා දෙනවා
0: ඔව් මාරු කරලා දෙනවා
1: හා ලිඛිත පොරොන්දු
0: ඒ වෙනුවෙන් දෙන ලිඛිත පොරොන්දුවර තමයි ගැරන්ටි එක මේ සෝරි
1: වොරන්ටි එක කියලා කියන්නේ
0: වොරන්ටි එක කියලා කියන්නේ
1: මේ තියෙන වොරන්ටි කාඩ් එක කියලා අර කියන්නේ නේ
0: ඔව් එතකොට ඒ කාඩ් එක අරන් ආවදින් ඒක ඒ විදිහට කරගන්න
1: පුළුවන්
0: ලිඛිත සහතිකයේ
1: ඕකේ
0: ගැරන්ටි එක කියලා කියන්නේ
1: හා
0: දැන් භාණ්ඩයක් සම්බන්ධව මෙන්න මේකේ මේ ක්වොලිටි එක තියෙනවා
1: හා හා හා
0: මේකේ මේ තත්ත්වය
1: තියෙනවා හරි
0: ඒ සම්බන්ධව තියෙන තත්ත්ව සහතිකය ඒකට තමයි ගැරන්ටි එක කියලා කියන්නේ. කියන්නේ දැන් භාණ්ඩයක් ගත්තට පස්සේ
1: ඔව්
0: ඒ භාණ්ඩේ මොන හරි දෝෂයක් ඇවිල්ලා කැඩිලා මොන හරි දෙයක් වුණොත් ඒක නැවත මාරු කරගන්න දෙන ලිඛිත සහතිකයට තමයි වොරන්ටි එක කියලා කියන්නේ.
1: හරි ඔව්.
0: නමුත් ගැරන්ටි එක කියලා කියන්නේ අපි ෆ්‍රිජ් එකක් ගත්ත කියන්නකෝ. ෆ්‍රිජ් එකේ මෙන්න මේ ප්‍රමාණයට මේකේ ලෙවල්ස් වැඩි කරාම මේ කූල් එක තියෙනවා.
1: හරි.
0: මේ ප්‍රමාණයට වැඩි කරද්දී මේ කූල් එක තියෙනවා.
1: හා හා.
0: මේකේ තියන්න ඕන මස් මාළු මෙන්න මේ කූල් එක මේකේ තියෙන නිසා.
1: හරි.
0: ඒ කියන්නේ ටෙම්පරේචර් එක මෙච්චරයි කියලා. අනේ ඒ තත්වයන් සම්බන්ධව දෙන සහතිකය.
1: හා.
0: තමයි ගැරන්ටි එක කියලා කියන්නේ.
1: හරි.
0: ඉතින් ඒකේ තත්වේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ තත්ව සහතිකයේ කියන්නේ තත්ත්වයේ සම්බන්ධව තියෙන ගැටලුවක් ආවොතින්
1: ඒක
0: નિවැරදි කරලා දෙන්න හරි
1: හදන්න
0: බැරි එකක් නම් ඒක ආයමත් රීප්ලේස් කරන්න කියන්නේ වෙනත් එකක් විදියට දෙන්න හරි
1: ඕකේ
0: ඒගොල්ලෝ බැඳිලා හිටව. අන්න ඒකට තමයි ගැරන්ටි එක කියන්නේ.
1: හා
0: හා අර එකක් මේක එකක්. හැබැයි ටිකක් එක ළඟින්
1: යනවනේ
0: පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.
1: ඒකනේ
0: ගැරන්ටි එක කියන්නේ තත්ත්වයේ සම්බන්ධව දෙන සහතිකය.
1: ඕකේ
0: අර වොරන්ටි එක කියලා කියන්නේ
1: ලිඛිතව එක දෙනවා.
0: ලිඛිතව
1: පොරොන්දුවක් දෙනවා.
0: මේ භාණ්ඩය සම්බන්ධව දෙන පොරොන්දුව.
1: හා හා
0: හා. ඉතින් ওই දෙකම පොඩ්ඩක් ළඟින් යන්නේ.
1: ඔව් දැන් ගිහිල්ලා මේ ගැරන්ටි එකක් දෙනවා කොහම වෙන කඩවලල වොරන්ටි එකක් නේ දෙන්නේ කියලා හිතන්න එපා.
0: ඒව කියලා රණ්ඩු වෙන්න යන්න එපා. ওই දෙක පොඩ්ඩක් ළඟින් යනවා.
1: හා හා.
0: හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.
1: ඕකේ.
0: ඒ නිසා මේ රණ්ඩු වෙන්න එපා මට මේකට ගැරන්ටි ඕන.
1: හා හා.
0: මේකට වොරන්ටි ඕන කියලා. ඒව රණ්ඩු කරගන්න
1: යන්න එපා. ඒක හිතන්න එපා. දෙන්න නැත්නම් මොකක් දෙකෙන් එකක්ක් දෙන්න නැත්නම් පොඩ්ඩක් හිතලා බලන්න.
0: දෙකෙන් එකක්ක් දෙන්න නැත්නම් චුට්ටක් හිතලා බලන්න ගවන්නේ.
1: නැත්නම් කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා. බැලන්ස් එක නැති වෙනවා.
1: ඕකේ.
0: රයිට්. සිද්ධාක හන්ද ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ විශේෂ මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. ඩෝමා කිව්වට පස්සේ මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම හඳුන්වා දෙන නිෂ්පාදන පෙළක් තියෙනවා. ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව කැඩුණු සවල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහ ලැසුරුම් කිරීමේ යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍ර මේ වගේ මොනම දෙයක් ඔබට ගන්න පුළුවන්. ලංකාව පුරාම ඉන්න ഡൊമാനിയോജിത്തയാൻകേ
1: നമ്പർ ദിവസ കേൾഹേന പറ മഹാരഗമതമായി മാർക്സ്മെൻ ഹോൾഡിംഗ്സ് പ്രധാന ശാഖാവക്ക് തീയറ്റി അവിടെ പുലാങ് എത്തേണ്ടത് ഗീല ഒയാഗെ വ്യാപാരയുടെ അവശ്യക്കന്നെ യാത്രോട്ടിക്ക് അവശ്യ മാതിലിവലിംഗ് അവശ്യ ദാരിദ്ര്യവലിം മിലതീക അലവിയൻ പോസം ഹോദ സേവാവാദിന തനാക് നാങ്ങേതമായി മാർക്സ്മെൻ ഹോൾഡിംഗ്സ് കിലക്കിയാന്നെ കഥാകല വിസ്തൃത ജനഗണത്വര അവസ്ഥാവ് തീനോ ബിന്ദു ഏക്കായ്ക്ക ഹതായി ഹയസിയ ഹെത്ത നമയായി പൻസിയ ഹെത്ത നമയ ബിന്ദു ഏക്കായ്ക്ക ഹതായി ഹയസിയ ഹെത്ത നമയായി പൻസിയ ഹെത്ത നമയുടെ കോൾ എക്കാക് ദീല മാർക്സ്മെൻ ഹോൾഡിംഗ് സംബന്ധ കരഗന്ന
0: അവസ പഹായ വിനാഡി 33 വിലാവ അവ പോസ്റ്റ് ഒക്കെ തീരാണേ ശാഖരി
1: പഹമാറായ
0: വിലാവ് പേജക്കിട്ട് ഞാൻ ലക്കാട് അവ ഒഫീഷ്യൽ ഫേസ്ബുക്ക് പേജ് തീരുന്ന പോസ്റ്റ് ഒക്കെ ബലാന്ന് ഗീല ലൈക്ക് കറാന്ന് കമന്റ് കറാന്ന് ഷാക്കറാന്ന്
1: മെസ്സേജ്
0: അപ്പേ ഫേസ്ബുക്ക് പേജ് ഫോളോ കറാന്ന് തമ്മ ദക്കറാണിപ്പ

0: Evening Drive with Chamit and Charu.
1: හවස පහයි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන.
5: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට්. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිත් 5. සියල් තරෝඩි සුවර්ස්.
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: සතිය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011 7679
1: ලකන්ද රේඩියෝ ITN

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩොලර් බිලියන ඩාවේක්ම වූ අපරයින ආදායම සයිබර් තාජන වලින් දරුවන් ආරක්ෂා කිරීමට පියවර වෙනස් ඩොවන ප්‍රතිපත්ති පොලී අනුපාතය අත්රංගුවටපත් රාහුල් හා ප්‍රියංකා
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: Lakhanda Radio ITN
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්ම නම් ගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
7: Drive Victor.
8: Lakhanda, evening drive.

0: හවස පහයි විනාඩි 53යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: අපි සමහර සොලියුෂන්ස් අපි පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍යම වෙලාවන් වලදී විතරයි.
1: රයිට්.
0: සමහර දේවල් කියන්නේ අත්‍යවශ්‍යම දේවල් වලට විතරක් පාවිච්චි කරන සොලියුෂන්ස්
1: තියෙනවා.
0: කියන්නේ තුරුම්පු.
1: ඔව් තුරුම්පු.
0: තුරුම්පු.
1: ඕකේ.
0: තුරුම්පු ගහන්නේ බේරෙන්න බැරුණොත්. ඒ වගේ වෙලාවල් තියෙනවා. ඊට කලින් කරන්න පුළුවන් දේවල් වලින්
1: ගොඩදාගන්න බලනවා. නැත්නම් නැති වුණොත් තුරුම්පුවක්
0: ගහලා දානවා බේරෙන්න. ඒ වගේ දැන් එක එක දේවල් අපි පාවිච්චි කරලා කොන්දේ අමාරුවට, ධනේ සමාරුවට, වෙල්ලේ වේදනාවට වගේ ලොකු තියෙන අපිට තියෙන සනීප වලට අපි පාවිච්චි කරලා එක එක දේවල් හරියන්නේම නැතුණාම
1: ඒක වැඩි වෙනවා.
0: වැඩි වෙනවා එක්ක. ඊට පස්සේ අපි මොකක් හරි බලන තුරුම්පුවක් ගහලා බලනවා.
1: රයිට්.
0: අන්නේ තුරුම්පුව තමයි අපි කියන්නේ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා.
1: මට
0: දැන් මේක තමයි හොඳම තුරුම්පුව. වාගේ කොන්ද වේදනාවට, බෙල්ල වේදනාවට, ධනිස් වේදනාවට මේ කියන සෑම සන්ධි වේදනාවක් සඳහාම හොඳම ප්‍රතිකාරය, හොඳම ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි අපි කියන්නේ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා.
1: ඉතින් ඔන්න ඔයා දිගු කාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානය. ඔන්න ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයත් එක්ක එකතුලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදකූපු ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. වාගේ සියලුම සන්ධි වේදනා වලට දීර්ඝකාලීන සුවයක් වාට ගන්න පුළුවන්කම තියෙනවා ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරෝදී. දෙවන පුරා තියෙන ෆාමසි සුපිරිවෙලන්සල් වලින් ඔයාට ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් දැන් ඔයාට ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන ඔයාට පුළුවන් ෆැඩ්නා ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0760 60 360 ඔන්නවට කතා කරලා ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්.
0: 1980 වෙනනේ
1: 1920කට වාර මන් දාලා දුන්නොත්
0: 1920කට දාලා දෙන්න ගහලා බලන්න තුරුම්පුව.
1: ඕකේ.
0: කොන්දේ අමාරුවට
1: සදහටම සුවයි.
0: ඒ වගේම තමයි විජේ නිෂ්පාදක කැම වේල රස ගන්නවන්න වෙනස් විදියට කැම වේලක් හදාගෙන කන්න නූඩල්ස් ඉඳියාප මේ වගේ දේවල් හදා ගන්නවා නම් ඉඳියාප පිටි සුදු ඉඳියාප රතු ඉඳියාප පිටි මේ විදියට ගන්න පුළුවන් නූඩල්ස් නංග විජේ නූඩල්ස්. ඒ වගේම මස්කරියක මාළු කරි කරහට හදා ගන්න මස්කරි 3-5ක මාළු කරි 3-5ක වඩ ගන්න පුළුවන් විජේ නමත් එක අරගෙන ට්‍රයි කරලා බලන්න. කවුද ඉන්නේ සිද්ධාක් අහන්න මේ වෙලාව මැසේජ් කරන අය.
1: පසන් මැසේජ් එකක් දාලා තිනු මතකම ඉඳන් ඔයාව එකතු කරගන්න. ඒත් එකම අපි හැම වෙලා හැමදාම ලක්ක දහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අම්බම් පිටියෙන් රේණුකා. ඔයාවත් එකතු කරගන්න ගමන් සුචිනී ඔයාවත් එකතු කරගන්නවා. මේත් එකම බොයගඩ පැත්තට ගියාම සුමනා ඉන්නවා ඒ පැත්තේ. ඒත් එකම දිෂිනී ලාභකඩ හැමෝම එකතු කරගන්නවා. ඩිලාන් ඉන්නවා හංවැල්ලෙන්.
0: සුමුදු ඒ වගේම ප්‍රියංක රත්නමාම ඇතුළු කට්ටියම මේ වෙලාව වැඩ කරන ගමන් යාලගේ බේකරිකේ මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ සංජනා මැසේජ් කළා තියෙනවා මාව නැල්ලින් ඉවිනින් ඩ්‍රයිව් හැමදාම අහනවා වැඩේ මාරු කියලා.
1: ඕකේ.
0: Thank you. 5:56.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 366 176 අංකයට ඔබේ

0: සිහිනක තනි වෙලා.
1: මේ කවුද?
2: මං අම්මේ සෙන්රත් පුතා.
1: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
2: නෑ අම්මේ. එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මුණවාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
0: තිමිර උඩලමත් අධ්‍යක්ෂණයක්.
1: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්නම්.
2: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
1: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරම තාත්තා වගේ පස්සෙන් ආවා.
2: ඇත්තට?
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනෙක තනි වෙලා.
4: ඔබේ කෝටිපති සීනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
0: Khabasahay Vinadi Dolahay Nisali Kilmat Gamanakin Obe Mulu Paulama Dukata Patthuna Bava Sitanna Avidimatva Asihiyen Riyadavane Kirimen Walakinna
5: Tekya Surakim Magatota
6: Cool Drive Vikveta

0: ඩිවිනිින් ්‍රයි වහගෙන ඉන්න වෙලාව හම සහය පහ වෙලා තියෙන්නේ. අපි මදක් කරන්න ඕන ගොවිසතල දරයි පිළිබඳව වාසනාව අරගෙනද ගෙදරයන්න ඔබ ගොවිසතල තරයක් ගන්න ඕන චිවිල වාසනාව කොයි වෙලාවෙ ලඟාවෙනෝද කියලදන්න. හෙට උදේවනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියන්න පුළුවන් අද ගොවිසතල තරයක් ගත්තුද.
1: ඉතින් ආදන්නවාගේ කෝටිපති හිනය හැබැ කරන්න පුළුවන් ගොවිසතල තරයි. ඉතින් එනිසයි වාටි කියන්නේ හැම දාම ගොවිසතල තරයි මිලදී ගන්න කියලා. සතිය දින හතේම දිනුම් මදුන ලොතරැයි නම් ඒ තමයි ගොවිසත කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන් ලකම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් ගොවිසත ලොතරැයි අරගෙන වන්නවාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
0: ණයක් ගන්නවා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
1: ඒ තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ආට පුළුවන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. වගේම ඔයාට බේර ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඔන්න බේර ගන්න හදිස්සි වෙන දෙයක් නැහැ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා. වගේම පල්ලියගුරුගේ රන් ණය සේවාව සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් ඔයාගේ සල්ලි හදිස්සියට ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
0: එවර අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: 6:18 වෙලාව.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 479
1: පටස් ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
2: හෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: ඒයි වහගෙන හදට අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනේ. මම නම් ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන ඔයාගේ ගෙදර කෑම වේල රස ගන්වන විජේ නිෂ්පාදන ගැන. කෑම වේල විතරක් නෙමෙයි, ඔයා බොන තේ එක කෝපි එක මේ හැම දෙයක්ම රසවත් විදියට අරගන්න නම් විජේ නිෂ්පාදන ඔයාගේ ගෙදර තියෙන්නම ඕන. අපි මතක් කරන්න ඕන සන්ධි වේදනාවන් වලට මොකද්ද තියෙන විසඳුම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
1: ඔයාගේ සන්ධි වේදනාව වට පුළුවන් දැන් ආසුව කරගන්න වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. එකට කරන්න තියෙන්නේ ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මෙලදී ගන්න එක. මොකද ඔයාගේ දීර්ඝකාලීන සන්ධි වේදනාවලට දීර්ඝකාලීන සුවයක් දෙන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව උත්සාහිත කරලා තියෙන ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම සහ ක්‍රියාකාරී විසඳුම ගන්න උනාට පුළුවන්කම තියෙන. ළඟම ෆාමසි එකෙන් වෙන්න පුළුවන්, අන්න සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. ඔයාට ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: එවනම් අපි අදට යනවා හයමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන්. ගිහින් නම් මම චමිත්.
1: ගිහින් නම් ඔයාට සුබ දවසක්. මම චාරෝ.

0: Lakhanda Radio ITN.
1: Even in driving, Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: මමනම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: zastale.
1: ගෙවුණු බස් හයට අපරැඩ අතායබ ඩොලර් බිලියන 9ක්ම වයි. කෝප් සහ කෝපා විමර්ශන වාර්තා නීතිපතිටත් අල්ලසටත් යොමු කිරීම ජනතා ජයග්‍රහණයක්. නීතිජ්‍ය ප්‍රතිභා කියයි. අධික නෑපතිටිල්ලු විශ්වාස භංගයට විපක්ෂයේ පසුබසිද්දී. ආණ්ඩුවෙන් සිකුරාදාට දින. ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන කැඩ ඇබති අනිල් ජයන්ත හෙළි කරයි. මහියංගනයේට බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්. රටට ආර්ථික ප්‍රතිලාභ ගේන්න හදන ජනපති මන්දිර. ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව රාහුල් හා ප්‍රියංකා.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ 2026 බුල් බාසහය තුල ශ්‍රීලංකා ව්‍යාපාර ආදායම ඇමරිකා ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 8% වර්ධනයක් බවයි අපේ නිසංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ලේධාරී බගල විජේසිංහ මහතා සඳහන් කළේ. තවත් වසර 4කින් ජාතික අපනයන සැලැස්මට අනුව ඇමරිකා ඩොලර් බිලියන 36,000ක අපනයන ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීම අපේක්ෂාව බවයි ඔහු පෙන්වා දුන්නේ.
2: ජූනි මාසයේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව ඇමරිකාන් ඩොලර් මිලියන 1658ක සීමාවකට ළඟා වෙලා තියෙනවා. ඉතින් මුල් අතවට තමයි අපි ඩොලර් මිලියන 1600 සීමාව මාසයක් ඇතුළත එක්ස්පෝර්ට් වලට වැඩි වෙලා තියෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ ගිය වසරේ ජූනි මාසයත් එක්ක සංසන්දනය කරලා ගන්නකොට 15%කට වැඩි අගයක වර්ධනයක් අපි දකිනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් මුල් මාස 6 තුල ජනවාරි මාසයේ සිට ජූනි මාසයේ දක්වා සමස්ත ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය මුල් අතවට ඇමරිකාන් ඩොලර් මිලියන 9000 සීමාව පසු කරලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 9012ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතාමත්ම වැදගත් ලක්ෂණයක් වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 7073ක ප්‍රමාණයක් ඒ ගිය වසරත් එක්ක සංසන්දනය කරන බලනකොට අපිට 8.95% වර්ධනයක් අපි දකිනවා. 108%කට ආසන්න ප්‍රමාණයේ වාර්තාගත වැඩිවීමක්. අපරල් අන්තයේ ඉදිරියෙන් ගමන් කරන කොල් සම්බන්ධ අපනයන, රබර් ශේෂිත අපනයන, ආහාර පාන වර්ග, ජුවලරි ශේෂ්ත්‍රය කැපී පෙනෙන වර්ධනයක් අපිට මුල් මාස 6දී දකින්න පුළුවන්. මුල් මාස 6දී කැපී පෙනෙන වර්ධනයක් අපි රටවල් වශයෙන් ගත්තොත් තාම පෙරමුණේ ඇමරිකා සහ ජනපදයේ ඉන්දියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය, මෙක්සිකෝව ආදී රටවල් කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් අපිට මේ වසරේ මුල් මාස 6දී දකින්න පුළුවන්. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට 2030 වෙනකොට ඇමරිකාන් ඩොලර් මිලියන 36,000ක සීමාව ළඟා වීම සඳහා විශේෂයෙන්ම අපි වාර්ෂිකව 10% අපනයන ආදායම් වර්ධනයක් ළඟා කරගත යුතුයි. අර්බුදකාරී මැදිය වූද ශ්‍රී ලංකාවේ අපනයන ශේෂය අඛණ්ඩ වර්ධනයක් පසුගිය මාස 6 තුලත් ඒ වගේ 2025 වසර අපි දකිනවා ශ්‍රී ලංකාවේ අපනයන ශේෂයේ හැරෝම් ලක්ෂ්‍ය විදිහට. මොකද අපි ඩොලර් බිලියන 15 සීමාවේ සිට ඩොලර් බිලියන 17.3ක පැමිණීමත් එක්ක ශ්‍රී ලංකාවේ අපනයන ශේෂය ඉතා ඉහළ පිම්මක් අපි ලබාගෙන තියෙනවා.
1: වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම තේමා පාඨයක් වී තිබෙන්නේ වංචාව හා දූෂණයට එරෙහිව කටයුතු කිරීමයි. ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සඳහා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙතෙක් පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවල විභාෂණය වෙන කරුණු ඍජුවම නීතිපතිට සහ අල්ලස් හෝ දූෂණ විභාෂණ කොමිසමට යොමු කර ඒවට අදාළව නීතිමය පියවර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග විරස් කිරීමට ආණ්ඩුවට හැකි වුණා. එය ජනතාවගේ පරමාධිපත්‍යයෙන් ගත් තීරණාත්මක පියවරක්. මේ පිළිබඳව අදහස් පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා.
3: දිගටම මතුවෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. මෙලෙස පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරනු ලබන මේ ආයතනවල හෙළිදරව් වෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව කාරණා වලට මොකද වෙන්නේ? ඒවා පාර්ලිමේන්තුවේ පුස්තකාලේ රැඳිලා තියෙනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. සම්මතයක් විදියට තිබුණා මේ වාර්තාව සභාගත කරාම කථානායකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය නම් නීතිපතිවරයාට යවන්න පුළුවන්. නීතිපතිවරයා හරහා තවදුරටත් පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ. නමුත් මෙතෙක් කාලයක් ඉතිහාසය ඇතුළේ එහෙම ප්‍රැක්ටිස් වෙලා නැහැ. ඒ නිසා මහ ජනතාව දැක්කේ කෝප් කමිටුවට ගේන ඉදිරියට එන යම් ආයතනයක සාකච්ඡාවක් කරනවා. ඒක මාධ්‍ය ප්‍රචාරය වෙනවා. හැබැයි ඒකෙන් ඉදිරියට කිසිවක් වෙන්නේ නැහැ කියන එක. තීරණය කරා මේ ස්ථාවර නියෝගවල යම් වෙනස්කමක් අවශ්‍යයි මේ පිළිබඳව වේගෙන් ක්‍රියාත්මක වීම සඳහා. අල්ලස්ව දූෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු පාර්ලිමේන්තු විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී එකී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් ඍජුව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කරනු ලැබිය හැකිය කියලා සංශෝධනයක්. අපිට ඒක ලැබිලා තියෙනවාද? ඒක ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂම අවස්ථාවක්.
1: මේ අතර කෝප් කමිටු වාර්තා කිහිපයක් අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය හිමි වුණා. ජාතික මැණික් හාස්වඩා මෙනාධිකාරිය ජවර්ධනපුර මහරෝග ශාලා මණ්ඩලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සබරගමු විශ්වවිද්‍යාලය සිවිල් ගොඩ සේවා අධිකාරිය ලක්කා සතුස ලිමිටෙඩ් විදේශ සේවා නිවෘත්ති කාර්යාංශය හා ජාතික ඉදිරි කිරීමේ බැංකු සම්බන්ධය සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තා ඒ අතර වනවා. කෝප් සහ කෝපා කමිටුවල විමර්ශන වාර්තා ඍජුවම නීතිපතිට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අග්‍රගණ්‍ය තීන්දුවක් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා බානාමෙහෙවා මහතා සඳහන් කළා.
4: කෝපා කෝපා කමිටුවට දඬුවම් කරන්න බෑ, ඍජු ලෙස ඒ අයට එරිව ක්‍රියාමාර්ග ගන්න බෑනි. හැබැයි දැන් කෝප්සා කෝපා කමිටුව ඍජුව නීතිපතිවරයා වෙත දන්වන්න පුළුවන් මෙන්න මේ වෙලා තියෙන වංචා දූෂණ කටයුතු සම්බන්ධව, අක්‍රමිකතා සම්බන්ධව, ඒ වගේ අපරාධ වැරදි තියෙනවද කියලා ඒ අයට බලන්න පුළුවන්. ඊළඟට පුළුවන් වංචා දූෂණ සම්බන්ධව තියෙන සියලුම දේවල් දූෂණ විරෝධී කොමිසමක් තියෙනවා, හරි ප්‍රබල. අන්න ඒ අයට මේ වාර්තාවක් දාන්න පුළුවන්. ඒ අයට පුළුවන් මේ සම්බන්ධව විමර්ශනය කළා, නෛතික ක්‍රියාමාර්ග අරගෙන දඬුවම් දෙන්න. ඒ වගේම පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධ දක්වන්න. දැන් මේකෙන් පේන දේ තමයි මෙතෙක්කල් හිර වෙලා තිබ්බ, මෙතෙක්කල් තද වෙලා තිබ්බ, කිසිවක් කර කියා ගන්න බැරි අවස්ථාවක තිබ්බ කෝපා කෝප් කමිකුට නව ජවයක් ලැබලා දීලා තියෙනවා. කෝපා කෝප් මේවාට දත් නැහැ කිය කිය මෙච්චරකල් ඇඬුවා. අන්න ඊයේ ඒකට අවශ්‍ය ඍජු මාර්ගය හදලා දුන්නා.
1: ජනතාව දේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: මේ කමුට දෙකෙන්ම දැන් සිද්ධ වෙන දේවල් නීතිපති දුභාර්මෙන්තුයි ඒකාබද්ධව අල්ලස් කොමිසමයි ඒකාබද්ධව ඒ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා. සමත් ඉදිරියටම මේක ඉක්මනින්ම ක්‍රියාත්මක කරනයි මේ මම ඉල්ලා
6: සිටිනවා. එහෙම දේවල් අඩුයි වුණා ලංකාවේ. පංචා දූෂණ කවුරු කරත් ඒක හොයන්න ඕනේ. ඒක රටට වෙන බරපතල හානියක්නේ. ඉස්සෙල් හොයන්නේ කොහොඳයි?
7: කෝපා සහ කෝප් කමිටු වලින් විමර්ශනය කරා විතරයි. නමුත් සරහට ගියේ නෑ මේ දේවල්. ඉස්සර දැන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවට මේවා විමර්ශනය කරන්න දෙනවා. ඒක ඉතින් යහපතක්. මීට කලින් අපි දැකලා නෑ. ඉතින් මේ කරන වැඩපිළිවෙල ඉදිරියට යනවා නම් බොහොම හොඳයි. රටටත් යහපතක් වෙයි. හොරු අහුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
8: අනිවාර්යෙන් මේ දේ කියන එක සන්තෝෂයි. දිගටම මේ අනේ විදිය කරන ක්‍රමේ හරි. යන්න ඕනේ විදිය තමයි යන්න ඕනේ. අනිවාර්යෙන් ඉස්සර ගුණ නෑනේ දැන් වෙනවා. කවුරු රටේ ජනතාව වශයෙන් මුදලේ බලාපොරොත්තු නේ කොතනම?
9: හොරුන්ට සියලුම දාන නීති ක්‍රියාත්මක වෙන්න ඕන.
10: හොරු අල්ලලා ඒ වගේ දානවා නම් අපිට ඒක හොඳයි. රට හැදෙනවා. හැදලා කියන්නේ හොරු නැතු වෙන රට, හොඳ ලස්සන රට බී වෙයි.
11: අල්ල ගන්න බැරුව හිටපු අය අල්ලන එක ගොඩක් හොඳයි.
12: පනත හොඳයි. ඒක මේ සම්මත වෙච්ච එක. ඒක අපේ සමාජයට සහ රටට සුබවාදී.
1: අධික නෑමතිවරයාට එරෙහිව විපක්ෂය කෙඩා විශ්වාස භග යෝජනාව කඩනමෙන් විවාදයට කණ්ඩා ලෙස ආණ්ඩු පක්ෂය කළ ඉල්ලීමට විපක්ෂයේ විරුද්ධතාව පළ කර ඇති බව වාර්තා වනවා. එහෙත් පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ එක්ක වී තිබුණේ සිකුරාදා දිනයේදී සැලසුම් කළ පරිදි විශ්වාස භංගයේ විවාදයට ගැනීමටයි. ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම් මත අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තිබෙනවා. එහිදී ආණ්ඩු පක්ෂය ඉල්ලා තිබෙන්නේ හැකි එක්පරෙන් විශ්වාස භග යෝජනාව විවාදයට කණ්ඩා ලෙසයි. එහිදී ආණ්ඩු පක්ෂයේද විමතියට පත් කරමින් ආණ්ඩුව කෙඩා යෝජනාවට විපක්ෂය පසුගාමිත්වයක් දැක්වූ බවයි වාර්තා වන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් දැඩි අකමැත්තක් පළ කළ බව වාර්තා වනවා. සිකුරාදා දිනේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බැවින් එදින විශ්වාස භග යෝජනාව විවාදයට ගැනීම සුදුසු නොවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනුවට විශ්වාස භග යෝජනාව සිකුරාදා දිනේදීම විවාදයට ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිතයට ගැනීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. එයාලුව බහියංගණය විදුලි ග්‍රිඩ් උප්පොල සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ඉදිකිරීමට තීරණය වුණා. දිව කාලයේ සූර්ය පැනල බගින් ලබා ගන්නා විදුලිය බැටරිවල ගබඩා කර විදුලිය වැඩි වශයෙන් භාවිත වන රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. දෙවෙනි පුරා මෙවැනි පද්ධති දහසයක් ඉදිකරමින් පවතිනවා. මහියංගණය ග්‍රීඩ් උප්පොලට ඉදිකරන බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සුදත් බලගල සහ රවිත්‍ර බණ්ඩාරයාද මන්ත්‍රීවරුගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා.
13: මහියංගණය ග්‍රිඩ් එකට මීටර් 100ක් විතර ඇත්තා මේක එන්නේ. දිවා කාලයේදී ජනනය වන සූර්ය විදුලිය, ඒ වගේම සුළං තියෙන වෙලාවට එන සුළං විදුලිය වගේ ඒවා රාත්‍රී කාලයේ පද්ධතියට දාන එක තමයි බෙස් හරහා මූලික වෙන්නේ. මෙතන දැන් ගොඩක් වෙලාවට සූර්ය විදුලිය තමයි එතන දෙන්නේ. මේ වගේ සිස්ටම් 16ක් ලංකාව පුරා ආස්ථාපනය වෙනවා. ඒ 16ම සැප්තැම්බර් වෙනකොට විවෘත වෙනවා. ඒ වගේම තව 1000 මෙගාවට් අවර් සිස්ටම් මේකුත් එනවා. පුනර්ජනනීය විදුලිය උපරිම වශයෙන් භාවිතා කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපි ජනතාවට විදුලි බිල අඩු කිරීම, ඒ වගේම රාත්‍රී කාලයේදී ඩීසල් දහනය කරලා විදුලිය ජනනය වෙන එක නවතන තැනකට යන එක මේ පුනර්ජනනීය 170 ඉලක්කයට යන.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල මහතාද අදහස් පළ කළා.
14: විදුලිය ගත්තොත් අපේ රටේ සැලකිය යුතු කාලයක් නිෂ්පාදනය කරේ ගල්ලඟුරු වලින් සහ එමන් නැත්නම් ජල විදුලිය. දැන් අපි සුළං විදුලියට සහ ඒ වගේම සූර්ය විදුලියට මාරු වීම පවතිනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඇලක් උඩට සෝලා ගහලා කිලෝමීටර 2.5ක් විතර මූලික අදියර කරනවා කියලා. අපේ වියාන්නේ ඇල උඩින් කිලෝමීටර 2.5ක් පමණ සෝලා විදුලිය පාවිච්චි කිරීම සඳහා තමයි දැන් මේ සංචාරිකාව කරේ. ඒකට අදාළව අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මහියංගණය වගේ ප්‍රදේශයකට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වතුර ගලාගෙන යන ඇලකින් තවත් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් අපිට ලැබීම සම්බන්ධව අපි සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතා ඉක්මනින්ම කඩිනම්ම මහියංගණය ප්‍රදේශය ආරම්භ වෙයි කියන විශ්වාසයත් අපිට තියෙනවා.
1: ජනාධිපති මන්දිර ආර්ථික ඵලදායිතාවෙන් යුතු ව්‍යාපෘති සදහා යොදා ගැනීම පිළිබඳ සුවා බැලීමට පත් කළ කබිටු වර්තාවේ නිර්දේශ ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අබරසූරිය ප්‍රකාශ කළා. එම නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.
15: මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව 7කි. රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් ඉදිරිපත් කරන ලද 0.08 හා 2024-12/9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කමිටුවක් පත් කර ඇත. කමිටු වාර්තාව මේ වන විට ලබා දී ඇති අතර එහි නිර්දේශ මත වාණිජය මහා වෙනත් කටයුතු වෙනුවෙන් මෙම මන්දිර භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි කටයුතු කරමින් පවති.
1: වත්මන් ආණ්ඩු යටතේ ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන මෙරට ලැබී ඇති බව ඩියුච අබාතය අනිල් ජයද ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
16: මෙම කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කොළඹ වරාය නගරයේ ආයෝජන හරහා ඩොලර් මිලියන 3397.1ක ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 3.3ක්. BOI ආයෝජන ඩොලර් වටිනාකම මිලියන 1606.1යි. ඒ වගේම පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා 120ක් ඇවිල්ලා තියෙනවා. 120ක් තියෙනවා. එහි වටිනාකම ඩොලර් වටිනාකම මිලියන 1105.9යි. කොළඹ වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාරික උපාය මාර්ග වැදගත්කම සම්බන්ධ ආයෝජන වලට ව්‍යාපෘති 24ක් ඇවිල්ලා තියෙනවා. එහි තියෙන මිලියන 73.1ක්. ඒ වගේම ක්‍රමවේද ඉදිරිපත් කරාට පස්සේ එකඟ වූ සහ දැනටමත් ගැසට් කරලා තියෙන ව්‍යාපෘති 71ක් තියෙනවා. ඇමරිකානු
1: සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අතහැර දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
17: සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අවලම් කිරීමට තීරණය කළ දිනය ජනාධිපති ලේකම්ගේ 2020 සැප්තැම්බර් 28 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලද දිනයයි. ගිවිසුම අවලම් කිරීම නිසා වන්දි වශයෙන් ගෙවා තිබෙනවා ජපනීස් යෙන් ගෙවලා තියෙනවා මිලියන් 189ක් USD මිලියන් 1.031 මිලියන් ගෙවලා තියෙනවා 2024 අගෝස්තු 27 වෙනිදා LKR මිලියන් 108,791,299ක් ගෙවලා තියෙනවා 2024 සැප්තැම්බර් 24 වෙනිදා. මේ ගෙවීම් ප්‍රමාද වීම නිසා කොලි ගලිය යුතුයි කියලා ඒවා තාම ගෙවලා නැහැ.
18: ඒතර මේවා රටට වර්තමානයේට අනාගතයට අහිමි වෙච්ච ව්‍යාපෘති. හැබැයි අපි අද දකින්න ඔබතුමාලා ඒ වගේ රටට අහිමි වෙච්ච විවිධ කැලගෝලිය හරහා පාවිච්චි බොහෝ දේවල් සමාජයට දැන් ගියනවා. දැන්
17: අපි පක්ෂයක් වශයෙන් ගත්තට පස්සේ මේ රටේ ප්‍රයෝජනවත් වෙන අපි වැව් හදන්න කියලා තිබෙනවා, අලමාර්ග හදන්න කියලා තිබෙනවා, පාර හදන්න කියලා තිබෙනවා, ඒකට දියුණු කරන්න කියන ස්ථාවර අපි පක්ෂයක් වශයෙන් හැමදාම ඉදලා තිබෙනවා. හැබැයි ඒක එකක්වත් පාරක් හදන්න කරන වියදම පාරවල් තුනක් හොරකම් කරලා පාර හැදුවම ඒකට අපි විරුද්ධ වෙනවා. සමහර ව්‍යාපෘති අපි කරන්න ගරු කථානායකතුමනි, ඒවා සහ මුලින්ම විනාශ කළා, කෝටි ගණන් නාස්ති කරලා ජනතාව පරිසරය අනාථ කරලා දැන් මග නතර වෙලා තිබෙන්නේ. ප්‍රභුතුමා ගත්තොත් මත්තල ගුවන් තුරුපාල මොකද කරන්නේ? ඒ වගේ සමහර ව්‍යාපෘති වෙන හොරකම් කරලා නාස්ති කරලා රට ණය කරලා කරපුවා. මේ රාජපක්ෂ විතර නෙමෙයි, මේ ඔක්කොමලා. ඒක දැන් අපිට වෙලා තිබෙන සමහර දේවල් ඒවා මේ කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. රටට වෙලා තියෙන පාඩු අසීමාන්තිකයි. නමුත් ඉතිරි කොටස අවසන් කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ කරන ඒවායින් අනුමත වෙන්නේ නැහැ. ඒවා එහෙම ওই විදිහටම තමයි කරන් තිබුණේ කියලා. හොරකම් කළ මෙතුමලගේ පක්ෂ නායකයෝ සමහර කොන්ත්‍රාත්කාරයෝ. අපි මේ සමහර දේවල් කරන්න ගරු කතානායකතුමනි ඩැමේජ් කන්ට්‍රෝල් විදියට. ඩැමේජ් කන්ට්‍රෝල් විදිහට නැතුව අපි මේ අපරාධ වලට කැමැත්තෙන් කර ගහනවා නෙමෙයි.
1: ලෝක බැංකුව බගින් ශ්‍රී ලංකාව ඉහළ බැදි ආදායම් සහිත රටක් ලෙස නම් කිරීමෙන් මෙරට ණය වලට බලපෑමක් සිදු නොවන බව මහ බැංකුව අධිපති ආචාර්ය නදලල් වීරසිංහ මහතා සඳහන් කළා.
19: ලෝක බැංකුව වර්ගීකරණය කළා ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ඉදිරි ජූලි මාසේ ඉඳලා. මේක යම්කිසි අවාසිදායක තත්ත්වයක් තියෙනවද ශ්‍රී ලංකාවට එතැන් සිට සාහනදායී ණය ලබා ගැනීම වැනි කාරණාවලදී?
20: නෑ, සාහනදායී ණය ලබා ගැනීම ඒ ක්ලාසිෆිකේෂන් එක ලෝක බැංකුව ADB වගේ වෙනම ක්‍රමවේදයක් තියෙන්නේ. ඒතොර ඒක අනුව කොහොමත් ආදායම් වැඩි වෙනකොට මැදි ආදායම් තත්ත්වයට යනකොට ක්‍රමානුකූලව සහනදායී තියෙන අය අඩු වෙලා වාණිජ පැත්තට වැඩි වෙනවා. ඒක සාමාන්‍ය උණු රටකට වෙන දෙයක්. ඒකට ඒකින් අපි දකින්නේ ඒක නිසා අඩු ආදායම් තියෙනට වැඩි ආදායම් මට්ටමකට යන එක රටක් වශයෙන් හොඳයි. එතකොට වැඩිපුර ණය ගන්න අවශ්‍ය නම් වාණිජ පැත්තට වැඩිපුර යොමු වෙන්න වෙනවා. වැඩි ආදායම් රටක මැදි ආදායම් රටක හෝ ඉහළ ආදායම් රටකට පැත්තට යනකොට
19: හවාලා උන්ඩියල් වැනි අවිධිමත් විනිමය හුමාරු මාධ්‍යන්වල වර්ධනයක් වර්තා වෙලා තියෙනවද?
20: එහෙම අපට දත්වලින් නම් පේන්නේ නැහැ. ෆෝමල් ඉන්ෆෝමල් මාකට් එකේ තියෙන අර ග්‍රේ මාකට් එකේ තියෙන ප්‍රීමියම් එක කියලා කියන අපි බැංකුලින් දෙනවා නම් 335ක් වෙන කොහෙන් හරි 340ද 45ද 50ද කියන අනුව එහෙම මාකට් එකක් තියෙනවා නම් අර ඒ ප්‍රීමියම් වැඩි වෙනවා. අපි දකින්නේ හැම ලොකු වෙනසක් නැහැ. රෙපුටන්සස් තමත් 23 වැඩිලා තියෙනවනේ. ඒ කියන්නේ ෆෝමල් චැනල් එකේ යන එක වැඩිලා කියලා කියන්නේ ඒක ඉන්ෆෝමල් චැනල් එකට යන ප්‍රමාණය එහෙම ලොකුවට පේන්නේ නැහැ.
1: ඊ රස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය දැනට පවතින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 9.85% ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතා පවසනවා.
21: දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව 9.85% යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8.75% මට්ටමේම 9.85% යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයත් 2% මට්ටමක 9.85% ඇති. ජූනි මාසයේදී මතුපිට උද්ධමනයේ 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2026 වසරේ පළමු කාර්තුවේදී 5.1% මට්ටමක ශක්තිමත් මූර්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිරි කාලයේදීත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙතැයි අපි අපේක්ෂා කරනවා. මෙම වසරේ මේ කාලය තුලදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඛණ්ඩව ශක්තිමත්ව පැවතුණා. 2025 වසරට සාපේක්ෂව මේ දක්වා කාලය තුලදී 23% පමණ ඉහළ ගොස් තිබෙනවා. 2026 ජූනි මාසයේ අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.45ක් ලෙස පැවතුණා. එමෙන්ම 2026 වසරේ පළමු භාගය තුලදී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ පදනම මත ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. එමෙන්ම මේ දක්වා අනුගමනය කළ ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මෑත සති කිහිපය තුළ යම් තාක් දුරට ස්ථාවර වී තිබෙනවා.
1: සයිබර් තර්ජන, ඔන්ලයින් ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ගේ යහපැවැත්මට හා නිරෝගී වර්ධනයට එළවෙන බලපෑම් වලින් ඔවුන් ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් අග්‍රභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රටවල් ගණ්ඩාවක්ම ලබුන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වයසීමා පැනවීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන නියාමය හා අධ්‍යාපනික විසඳුම් සහිත ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. දරුවන්ට ඩිජිටල් අවකාශයට පිවිසීමෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරන අතර මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරන ආකාරය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා. සිසුන් අධ්‍යාපනඥයන් සහ දෙමව්පියන් සඳහා මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම වෙනුවෙන් සකස් කළ පාසල් බට්ටමේ කිටුම්පත් මාර්ගපදේශ මාලාවක්ද එහිදී ඉදිරිපත් කර තිබෙනවා. ඒ දීවිඩ පුරා පාසල් වෙත ලබා දීමට නියමිතයි. ඩෙංගු රෝගීන් 78,125 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. පුද්ගලයන් 56 දෙනෙක් මියගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 16,478ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 15,540ක් වාර්තා වුණා. ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ජූලි මාසයේදී. එම සංඛ්‍යාව බේවන විට 22,749ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩාකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: මරණ 56යි. මේකෙන් කාන්තාවන් 70%, පිරිමින් 30%කුත් වාර්තා වෙනවා. ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් අධ්‍යවදානම් කියලා අපි හඳුනාගත්ත ඒ සෞඛ්‍ය වන්දිධාරී කොට්ටාශ, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල 63ක තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා. යම් කණ්ඩායමක් ඉන්නවා මේකට සහයෝගය නොදක්වනවා කියනවා නෙවෙයි, නමුත් මේ පිළිබඳ හරි අවබෝධයක් නැතුව ඉන්නවා කියලා අපිට දැනෙනවා. මොකද මේ කණ්ඩායම් ගියහම මේ පරිශ්‍ර වලට තවමත් බොහොම ලේසියෙන් හඳුනාගත හැකි වෙන මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන වතුර එක්ක හවු වෙන ස්ථාන ඒවැයි තියෙනවා. මේ වසරේ තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදයත් එක්ක තියෙන වෛරසය. ඒක නිසා මේක පසුගිය කාලයේ තිබිච්ච වෛරස් වලට වඩා මේ ටිකක් දරුණු ඊට වඩා. ඉතින් ඒ නිසා රෝගීන්ට උත්සන්න වීමේ හැකියාවත් වැඩි, එයින් බරපතල තත්ත්වයන් නීමේ තියෙන හැකියාවත් වැඩි සහ ඉතා ලේසියෙන්ම නිරෝගී පුද්ගලයන් රෝගීන් බවට පත් වෙනවා.
1: ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමේ සංස්කාරක එල් ඒ තිල්කසිරි මහතා සඳහන් කළේ ඩෙංගු මැඩ පැවැත්වීම සඳහා ජනතාවගේ සහය ලැබී ඇති බවයි.
2: මේ දිනවල යම් යම් පුද්ගලයන්ගේ විරෝධතාවයන් දක්වන ලබන අපි නඩු කටයුතු සිදු කිරීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ අදාළ පරිශ්‍රයන් වලට ඇතුළු වීමේදී ඔබ මුලින්ම තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි මේක සමස්ත මහජනතාවට බලපාන ගැටලුවක්. PHI මහතුණුට විතර බලපාන ගැටලුවක් නොවේ. ඒ නිසා ඔබගේ ආදරණීයයන්, ඔබගේ දරුවන් ඔබට තර්ජනය වන ගැටලුවක් තමයි අපි මේ निराකරණය කරලා දෙන්න හදන්නේ. ඔබගේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි මේ අපි කටයුතු කරන්නේ. අපි දකිනවා නොයෙකුත් බලපෑම් අපේ මහජන සෞඛ්‍ය පරිශ්‍රයවල එල්ල වෙනවා. එසේ වුවහොත් ඔබට රාජකාරියට බාධා කිරීමටදී අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. ඒ අනුව ඔබට දඩමුදල් අය කිරීමක් සමගම නඩු පැවරීමක් සහ සිරගත වීම තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. එම නිසා ඔබගේ වගකීම ඉෂ්ට කරන ලෙස, ඔබගේ පරිශ්‍රය ඉතාමත් පිරිසිදුව තියා ගන්න ලෙසත්, ඩෙංගු මදුරන් බෝ නොවන පරිශ්‍රයක් සහ නිවස සහ ආයතනයේ පවත්වා ගන්න ලෙසත් අපි ඉතාමත්ම කාරණිකව දැනුම්දී සිටිනවා.
1: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ටොල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා අපබත මුදාහන ලෙස කළ ඉල්ලීම සලකා බැලීම ලබන 30 දක්වා කල්තබර ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියුක්ත කළා. ඔවෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා සිය සේවාදායකයා අපමත උදාහරණ ලෙස ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම මුදලට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සිදු කර නොමැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ලබන 30 දක්වා සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. විෂ භද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ රටම එකට ජාතික බෙහෙවුම් ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිදී අදහස් පළ කළ බඩෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන,
22: මේ සමහර අය අපේ රටේ තරුණයන්ට පණිවිඩයක් දෙනවා, මේ මද්ද්‍රව්‍ය ගත්තහම හින ජොලිලු, හරි ප්‍රබෝධයිලු, වෙන්දට වඩා හරි සන්තෝෂයක් දැනෙන්න ගන්නවා කියලා. අපි මේ මනෝවිද්‍යාත්මකව මේ සමාජගත කරන වෙනම ව්‍යාවාරම් ක්‍රමයක් අපේ සමාජය ඇතුලේ තියෙනවා. සමහර දේවල් වලට පෙළඹෙන්නේ ඒකෙන් සතුට එන නිසා. ඒතර මේ සතුට සම්බන්ධව මොළයේ ඇතුලේ තියෙන ලොකුම රසායනික ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එක තමයි අපි කියන්නේ ඩෝපමින් කියන්නේ. මේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය තමයි මේ අවුල අපිට හදන්නේ. හැබැයි ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය අපිට හදලා දුන්නේ ස්වභාව ධර්මයේ. යාළුවෙක් හම්බුනාම සතුටු වෙන්න, කේක් කෑල්ලක් කෑවම සතුටු වෙන්න, නැටුමක් නැටුවාම සතුටු වෙන්න, සින්දුවක් ඇව්වාම සතුටු වෙන්න, මේ සතුට එදිනෙදා දේවල් වලින් ගන්න තමයි මේ ඩෝපමින් කියන එක හැදුවේ. ඒක තමයි ස්වභාවික එක. ඒතර අපිට මේ ඩෝපමින් හින්දා අපි සතුටින් ඉන්නේ. හැබැයි ඔබ දන්නවද මේකේ අනතුර? මේකේ අනතුර තමයි අපි ගංජා බිව්වොත්, එහෙම නැත්නම් අපි මද්ද්‍රව්‍යයක්, ඔය අයිස් හරි හෙරොයින් හරි ඔය කියන විෂ මද්ද්‍රව්‍යයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඉතාම අධික ඩෝපමින් ප්‍රමාණයක් මොළය ඇතුලේ ශ්‍රාවය වෙනවා, අධික සාන්ද්‍රණී. එතකොට ඉතාම අධික ඩෝපමින් ප්‍රමාණයක් එකවර ශ්‍රාවය වෙච්ච ගමන් මොළේට මේ ඩෝපමින් ප්‍රමාණය දරා ගන්න බෑ. එතන මේ අධික ඩෝපමින් ප්‍රමාණයට බැරි වෙනවා මේ තියෙන සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න. මොකද මේ සෛල අනතුරේ වැටෙනවා.
1: යලකනේ වේබිලිදි කෙරීමේ වැඩපිළිවෙල යටතේ බේවන විට මෙට්‍රික් ටොන් 2392ක් බිලිදි කර ඇති බව වි අල්වි මණ්ඩලයේ සඳහන් කළා. දැනට ගබඩා 71ක් විවෘත කර ඇති බවයි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා පවසන්නේ. යලකන්නේ වේබිලිදි කැඩිමේ රජය වැඩපිළිවෙල පසුගිය 13 වනදා ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ගබඩා 146ක් විවෘත කර වි බිලිදි කැඩීමයි සැලැස්ම. නාඩු වී කිලෝවක් බිලිදි ගඩේ රුපියල් 120කට, සම්භාව්‍ය කිලෝවක් රුපියල් 130කට හා කිරිසම් පහ කිලෝවක් රුපියල් 141 සහතික බිලකට බිලදි ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩිම වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1726ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් බිලදි කර ඇති බවයි මංජුල පිනලන්ද මහතා සඳහන් කළේ.
3: වී බිලදි ගැනීම මධ්‍යස්ථාන 71ක මෙනකොට ක්‍රියාත්මක වීම පවතින. අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 2392ක් මේ මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙනවා. වැඩිපුරම වී සැන්න ගොවිමන්ත්‍රී අපට බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1726ක්, අනුරාධපුරයෙන් 279කුත්, උතුර පළාතෙන් ටොන් 210කුත් අපිට බාර දීලා තියෙනවා. තාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හැටියට අස්වැන්න නෙලීමට පටන් ගන්න. නමුත් ඒ කලාපයට අයිති මඩකලපුවෙන් අස්වැන්න නෙමෙන අපි ඒකත් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැනට අපි විවෘත කරලා තියෙනවා ගබඩා 71ක්. ඔව්, දැන් කැපෙනකොට තවත් විවෘත කරනවා. දැන් මේ අප්‍රිකාව තියෙනවා ගබඩා 146ක විතර ප්‍රමාණයක්. ඒ වගේම වයඹ දැන් තව පටන් ගන්න තියෙන්නේ. අපි විවෘත කරලා තියෙනවා වයඹෙන් ගබඩා 12ක්.
1: ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායක ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගය වන නීට් විභාගයේ ප්‍රශ්නපත්‍රයේ කලින් පිට වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්ුණා. එහිදී සිසුන්ට එරෙහිව පොලිසිය ක්‍රියාකළ ආකාරයට විරෝධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ නිලිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්ුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරෝධතාවය අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදෙව්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විභාගයට පෙර ප්‍රශ්නපත්‍රය පිටවීම මුල්කර ගනිමින් ආරම්භ වූ ඉන්දීය තොට විරුද්ධතාව මෙවන විට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගෙන තිබෙනවා. අෆ්ගනිස්තානයේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව හෂ්මතුල්ලා ෂාහිඩ් ප්‍රකාශ කළා. ඔහු අෆ්ගනිස්තානයේ වෙනුවෙන් තරග 55කට දායකත්වය ලබා දී තිබෙනවා. 2022 ජනවාරි සිට පසුගිය ජුනි මාසයේ පැවති ඉන්දියාවට එරෙහි තරගය දක්වා තරග රසක් ජයග්‍රහණය කරා බෙහෙවීමට හෂ්මතුල්ලා ෂාහිඩ් හැකි වූ බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. අෆ්ගනිස්තානයේ බීලක තරගය අයර්ලන්තයට එරෙහිව අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. ගෙවුණු බස් 6ට අපනයන ආදායම ඩොලර් බිලියන 90ක්ම වයි. කෝප් සහ කෝපා විමර්ශන වාර්තා නීතිපතිටත් අලසටත් යොමු කිරීම ජනතා ජයග්‍රහණයක් නීතිච ප්‍රතිභා කියයි. අධික නැබතිරිල්ලු විශ්වාස භංගයට විපක්ෂයේ පසුබසිද්දී ආණ්ඩුවෙන් සිකුරාදාට දින. ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන කැඩ ඇමති අනිල් ජයන්ත හෙළි කරයි. බාහ්‍යකරණයට බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්. රටට ආර්ථික ප්‍රතිලාභ ගේඩ හදන ජනපති මන්දිර. ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ රාහුල් හා ප්‍රියංකා. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
23: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාග ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 6796 579

0: සංගීත රසකාමේ ආදරණීය රසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිංහල ගීතේ රසය සොයා යන්නට අදත් අපි සඳතියධාර ප්‍රාසංගික සජීවකරණය සමගින් ඒකාත්මික වන මොහොත. රසවතුනි, ගීතය කියන්නේ සාහිත්‍යයේ අති රමණීයම ප්‍රවර්ගයක්. විටක සත්‍ය හා කල්පිතය අතර අත්දැකීම් පෙළක්. විටක ගීත රසක ඔබේ රස මනෝභාවයන් උද්දීපනය කරන අපූර්ව වූ ඔසුවක්. ආදරණීය රසවතුනේ, පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධ අංග සුසංයෝග වී පරිසමාප්තියට පත් වූ සිංහල සුභාවිත ගීතයේ අපූර්වත්වය සොයා යන්නට, අපූර්වත්වයේ ඒකාත්මිකව විඳින්නට අදත් මම ආදරින් සෙනෙහසින් ඔබට සඳදියධාර ප්‍රාසංගික සජීවකරණයට ඇරයුම් කරනවා. සිංහල ස්වභාවිත ගීතයට දශක ගණනාවක් පුරා පණපෙවූ සුනිල් ඉදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියාගේ, වගේම සිංහල ස්වභාවිත ගීතයේ දෙවන පරම්පරාව නියෝජනය කරන නෙළු අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනියගේත්, වගේම ප්‍රශාන්ත ඉරන්දක ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ස්වරාලංකාරයෙන් අදත් දෙහෝරාවක් පුරා ඔබ ආනන්දෙන් ඇරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යන්නට අපට අවසරයි. සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරමි. හැමදාමත් ව්‍යාලක මන්දාව ඉදිරිපස අසුන්ගෙන දෑත් එකතු කොට නගෙන අත්පොළ සම්ප්‍රසාදයෙන් දිරිය ලබමින් අපි ඔබට රසවත් ප්‍රාසංගික අත්දැකීමක් විඳින්නට අවකාශය සපයනවා සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය තුළ. අපි අද බොහොම ආදරෙන් සෙනෙහසින් ගෞරවයෙන් ආරාධනා කොට මේ ප්‍රාසංගික හමුවීම රසවත් කරන්නට සැපෙමිනි. සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම රස මතකයන් අවදි කරමින් එතුමන්ගේ හඬින් එදා ගැයුණු අපූර්ව වූ ගීතාවලියක්, රසපිරුණු ගීතාවලියක්, හැඟුම්බර ගීතාවලියක් අද සඳදියධාර මේ ප්‍රාසංගික සජීවකරණය ආරම්භමින් ගයන්නට රසවතුනේ අපි හොඳ අත්පොළ සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: සුභාවච ගීතය අගයන රසික, ඔබට දායාද කරන මේ ලක්කඬ නාලිකාව දායාද කරන මෙරු මියසි ප්‍රසංගේ අද මුල්ම ගීය වශයෙන් තෝරගත්තේ ඉස්සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරේනවා කියන ගීය. කුමාරදාස අපතන්ත්‍රි නිර්මාණකරුවන් නැතින් නිමවුණු පද රචනාවුණු, HM ජයවර්ධන සංගීතවේදියාණන් නැතින් තනු නිර්මාණය කෙරුණු ඉස්සර මංගිය පාසලලා කියන ගීය මගේ කුඩා කල මට සිහිපත් කරවන ගීයක් වශයෙන්ුත් මට මේ අවස්ථාවේ සිහියට නැගෙනවා. මොකද මා පාසල් යන අවදී අපේ පරිසරයේ තිබුණේ ඉතාමත්ම රූස ගස්කොළන්, ගම කුඹුර වෙල්ලෑය, ලඳු කැලෑ, ඔය සියලු දේ අපේ පරිසරයේ තිබුණා. ඉතින් මේ ගීතයක තැනක කියවෙනවා මේ පාසල් ගොහින් එන දරුවෙක් පරිසරයට ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන ඒ දරුවා අන්තිමට මේ ගීතයේදී අහනවා මේ ගීතේ නිර්මාණකරුවා, ඔහුට මුවාවී පාසල් එන්නේ මාදැයි නිකමට මට හිතුණා. කියන්නේ අපි කාගේ ජීවිතවල මේ පරිසරයේ අත්විඳ තිබෙනවනම් අපට අනිවාර්යයෙන්ම මේ පරිසරය මතක් වෙනවා. අද අපට මේ පරිසරය වෙනුවට වෙනස් වූ පරිසරයක් තමයි අත්විඳින්න තියෙන්නේ. ඉතින් කුඩා කල පරිසරයට ඇලුම් කරන සැබෑ දරුවෙකුගේ සැබෑ ස්වභාවයයි මේ ගීයෙන් නිරූපණය කෙරෙන්නේ. ඉතින් මුල්ම ගීය වශයෙන් මේ ගීය අද තෝරා ගැනීම කොතරම් උචිතද කියා මට මේ අවස්ථාවේ හැඟෙනවා.

අද ප්‍රසංගයේ ගැයෙන දෙවැනි ගීය වශයෙන් ගැයෙන වියෝව පසුයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියන මේ බොහොම දාර්ශනික සංකල්පයක් රැගත් මේ ගීතය රචනා කළේ බන්දුර නානයක්කාරසම්. ඔහු විසින් රචිත බොහෝ ප්‍රේම ගීතවලටත් වඩා ලොකු මේ සැබෑ ස්වභාවය පිළිබඳ, ඒ කියන්නේ යථාරීති යථාර්ථය පිළිබඳ අපූර්වත්වයකින් ඔහු ප්‍රකාශ කරනවා මේ ගීතෙන්. වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්, හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදා. මේ ගීතය ඇත්ත වශයෙන්ම මං කලින් පැවසුවාසේ සබහා දහමේ සහ අටලෝ දහමේ ස්වභාවය කියවෙන ගීතයක් කියලා තමයි මං විශ්වාස කරන්නේ. මොකද මෙහි කියවෙනවා, ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි, දියට වන් විට එවන් ගඟුලම් බිහිසුණුයි චණ්ඩයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන ස්වභාවයන් පිළිබඳ තියෙන ද්විත්ව ස්වභාවය, ඒ කියන්නේ මේවට කියන්නේ යුගල ධර්මතා. ඒ කියන්නේ හැම එකකම දෙපැත්තක් තියෙනවා කියලායි කියන්නේ. දැන් රෑ දහවල උදේ සවස අපි වෙන් කරගෙන තියෙනවානේ, උස මිටි කළු සුදු තිත්ත පැණි රස, හැම එකකම දෙපැත්තක්. ඒ කියන්නේ එකක් විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. ඉතින් මේ දෙකම ඒ සැබෑ යථා ස්වභාවයේ ස්පර්ශ කළ තැනැත්තා නිර්මාණයකින් හෝ ගීතයකින් හෝ ඔහුගේ චංචල වීමක් ස්වභාවයක් චංචල වීමේ ස්වභාවයකට ඔහු ලක්වන්නේ නැහැයි තැනට තමයි මේ නිර්මාණවලින් ඇත්ත වශයෙන්ම බුද්ධිමත් ශ්‍රාවකයා දැනුවත් විය යුත්තේ. ඒ කියන්නේ ඊට පස්සේ කියනවා ගීතේ තවන් ඊළඟ කොටසෙන් කියනවා, සඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්, පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්. සඳක් නැති දවසට තරුව තමයිලු ප්‍රශංසා ලබන්නේ, නමුත් සඳාපු දවසට තරුව ගැරහුම් ලබනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී එකම පුද්ගලයාට ඔය දේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පූජාසනේ ඔබ හිඳුවා කියලා ගීතයක් තියෙනවනේ අපේ නන්දමල්ලි මහත්මියගේ නේද, ඔබට පුදන මේ දේම තමයි ඔබට එරෙහිව නැගිටින්නේ කියලා නේද. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ලෝක ස්වභාවය දැනන ස්වභාවය ගැන කියවෙන ගීත ඇත්ත වශයෙන්ම මේ සමාජයේ දැනුවත් වීමට හුඟක් ඉවහල් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි අහමු දැන් වියෝ පසුවයි ප්‍රේමය අභිමන් කියන ගීතේ.

අද බොහෝ වෙලාවට ඇහෙන්නේ අපට ප්‍රේමය පිළිබඳ මහා පල් හැලී විලාප තමයි අපිට බොහෝ වෙලාවට මේ හුඟක් වෙලාවට ඇහෙන්නේ. සැබෑ ප්‍රේමය පිළිබඳ සැබෑ අර්ථක් දනවන ගීත ඇහෙන අඩුයි. ඒ නිසා මේ සැන්දෑ සමයේ මේ ගීතය ගැයීමට මම හිතන ඉතාමත්ම උචිතයි කියලා මේ මොහොතට, මේ සැන්දෑ කාලයට. මොකද මේ ගීතයට පාදක කරගෙන තියෙන නාද රටා මුසු කරගන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතේන යමන් කියන රාගේ. ඉතින් යමන් රාගය බොහොම සවස් භාගයේ ප්‍රථම කාලයේදී ගැයෙන රාගයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒකම කියන්න තියෙන්නේ ඉන්දියානු ගසල් ශෛලියට ඒ ආරට තමයි මෙහි තරුණ නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ. ගීතේ ලිව්වේ කුමාරදාස සපුතාන්තරි. මෙහි තේරුම නම් මට හැඟෙන්නේ මෙහෙමයි. මේ අනිත්‍ය ලෝකයේහි ස්ථිර කිසිවක් නැහැ. එහෙනම් ප්‍රේම බන්ධනයේ පමණක් ස්ථිරවන්නේ කොහොමද කියන එක තමයි මෙහිදී නැගෙන ප්‍රශ්නාර්ථය. ඉතින් නමුත් ප්‍රේම කරනවා අපි. මෙහිදී විරහවත් කියන්නේ වේදනාවක්. ඉතින් විරහ වේදනාව වෙනුවට ශ්‍රාවකයාට මේ පසක්වන්නේ ප්‍රේමෙහි ස්වභාවය තමයි මේ දැනෙන්නේ. ඇත්තටම ගායනෙහි රැඳුණු අර ශෝකී භාවය, කරුණා රසය ජනිත කරන විදිහේ ගායනයකුත් මේකේ තියෙනවයි කියලා මට එක වෙලාවකට හිතෙනවා. ඉතින් ගේයපද රචනය, ගේයපද කරණය සහ සංගීත සංයෝජනය මෙන්ම ගායන යන ඒ අංශත්‍රයෙන්ම බොහොම පිරිපුන් ගීයක් ලෙස තමයි විචාරකින් මේ ගීතය ඇගිමිට ලක් කරන්නේ. අපි දැන් ඒ ගීතය හමු.

පුද්ගලයෙකුට ඇත්තටම මේ මේ ලෝකේ හොඳ ජනයාගේ ඇසුරත් හොඳ කතා බහේ තියෙන ඇසුරත් නොලැබුණාම පුද්ගලයෙකුට අත්වන ඉරණම පිළිබඳ තමයි මේ ගීයෙන් කියවෙන්නේ. මල්ලේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා. එතනම තියෙනවා ඔය මං කිව්ව අර ගුණාංග දෙක. ඉතින් එහෙම බලනකොට මේ සමාජයේ කිසියම් වැරදි පාරක යන උදවියට කිසියම් කලා නිර්මාණයකින් ගීතයකින් යමක් පැවසිය හැකිනම් එසේ නොවන්න කියලා ඒක ඇත්ත වශයෙන්ම ඒක උපදේශයක්. ඉතින් උපදේශයක් සමාජයට අවශ්‍යයි. ඉතින් කලා නිර්මාණතුලින් යම් යම් ස්වභාව ඒ කලාවේ තියෙන ස්වභාවයන් උපයෝගී කරගෙන අපේ පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ තියෙන උපදේශක කාව්‍ය. ඉතින් එවැනි ගීතයක් තමයි මේ එවැනි උපදේශාත්මක ගීතයකට තමයි මේ ගීතේ අයිතිවන්නේ. සුනිල් ආරියරත්නයන් විසින් රචිතයි, රෝහණ වීරසිංහයන් අතින් සංගීත නිර්මාණය කෙරුණු ගීයක්. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හොරු වෙන්න එපා, බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා, හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා කියන ගීතේ. අපි දැන් ඒ ගීතේ රස විඳිනවා.

0: දෙසවනට මී බිඳුවන්නූත් මනසින් බොහෝදේ දකින්නට පෙළඹවූත් එවගේම හිතට ගැඹුරින් හිතන්නට බලකෙරුත් අරුත්බර රසවත් ගීතාවලියකෙන් අද සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය සුනිල් ස්වරයෙන් එලෙසෙන් මුලින්ම රසගැන්වේ. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ඒ මధుරතම ගීතාවලියට මොහොතක විරාමයක් තබමින් අපි සූදානම් රසවතුනේ නෙළුම් අධිකාරී ප්‍රවීණ ශිල්පිනියට මේ වේදිකාවට ආරාධනා කරන්න මෙතෙන් සිට ඇගේ ගීතාවලියෙන් සඳදියදහර රසගන්වන්නට ඊට කලින් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරන්නට ඕන සඳදියදහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතොත් පිළිබඳවත් අපිට කතර බඳගෙන ඉන්නවා NLP රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හිණේ වගේම සුපිරි මෝටරත් එක්ක හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිට අනුග්‍රහය එකතු කරන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ නෝ අංකකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙනවා බෙදාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර ඒ වගේම තමයි සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළේ ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. වැඩි විස්තර සඳහා 011 76 79 579ට කතා කරන්න. හොඳයි. එමලම් ආදරණීය සහෘද රසවතුනේ සුනිල් ස්වරයෙන් බොහොම අරුත්බර ප්‍රේමණීය ගීතාවලියක් ගයමින් නැරඹුණු මේ සඳදියදහර ප්‍රාසංගික සජීවකරණේ මෙලඟ රසගන්වන්නට අපි හොඳ අත්පොසම් ප්‍රසාදයකින් ඇරයුම් කරමු නෙළුම් අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනියට. එන්න වේදිකාවට.
1: එහෙමනම් දසුන් අදත් මේ අවස්ථාවට මේ ප්‍රසංගයට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණට ස්තුතියි. මට හිතුණා අද දවසේ ප්‍රථම ගීතේ හැටියට තෝරා ගන්න මේ ලක්හඬෙන්ම නිර්මාණය කරන්න දායක වෙච්ච ගීතයක් කිව්වොත් ඒක බොහොම හොඳ කාරණාවක් වෙයි කියලා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ අපේ අලුත්ම නිර්මාණකාරිය සඳුනි චතුරිකා. ඒ වගේම තනු නිර්මාණය කරලා දීලා තියෙන්නේ නවරත්න ගමගේ අයියා. මේ ගීතය මම සඳුන් ගසා කියන ගීතය. මං හිතන්නේ මේක ගොඩක් රසිකයින්ට ඇහිලා ඇති අපේ ලක්කන ගුවන් විදුලිය තුලින්ම. එහෙමනම් අහලා බලමු.

මීළඟට මං තෝරා ගත්තේ සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි කියන ගීතය. ඒ ගීතය තෝරගන්න විශේෂ හේතුව වුණේ මොකද මගේ ගීත අතර මා වඩාත්ම කැමති ගීතය සිනාවකට වඩා කියන ගීතය නිසා. මට ගොඩක් ප්‍රහොන්ත ප්‍රතිචාර ලැබිලා තියෙන ගීතයක්. මේ ගීතය ඇත්තටම ලියුනේ මගේ සයුරේ රලසේ CD තැටියට. මේ ගීතයේ පද රචනාව GHK රත්නසිරි මහත්මයාගේ, මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා ඔහුව. ඒ වගේම රෝහණ අයියා, ඉතාම සුන්දර තනුවක්, බොහොමත්ම ලස්සන සුන්දර තනුවක් මට ලබා දුන්නා. මේ වෙලාවේ රෝහණ අයියාවත් ආදරෙන් මතක් කරනවා. මොකද මගේ ගීත කෙතරම් ප්‍රමාණයක් ගායනා වෙලා ඇද්ද, වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ තරුණ නිර්මාණය රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් මගේ ගීත අතර මම විශ්වාස කරනවා ගොඩක් අය ආස කරන ගීත අතර ගීතයක් සිනාවකට වඩා ගීතය. අපි අහලා බලමු.

මී ළඟට මම තෝරගත්ත ගීතය සයුරේ රලසේ CD තැටියෙන් එන මේ සුලං රැල් හමා එන්නේ කියන ගීතය. මේ ගීතය නිර්මාණය කළේ, පද නිර්මාණය කළේ බන්දුල නානායක්කාරවස මහත්මයාගේ, තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. මේ වෙලාවේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ඔබ මතක් කරනවා ස්ටැන්ලි පීරිස් මහත්තයා අපේ නැසී ගිය මහා දෙවැන්තේ අපේ ශේෂ්ත්‍රයේ හිටපු. අපට ඇත්තටම ලොකු පාඩුවක් සිද්ධ වුණා ඔහුගේ වියෝවීම. ඔහුට ගෞරවයක් හැටියටත්, ඔහු මතක් කිරීමක් හැටියටත් අපි තෝරා ගන්නවා, මේ වෙලාවේ මම තෝරා ගන්නවා මේ ගීතය, මේ සුලංගල් හමා ඉන්නේ.

0: പ്രേമേത് വിരഹവേത് ബഹുതൻ സ്പർശകരവൻ അരുത്ബർ റസാലിത്ത ഗേതാവലേക്കൻ നെലു അധികാരി സ്പ്രേനു എലിസിൻ അത് സദതി ധാർമ്മി പ്രാസാഗിക സജീവകരടെ റസഗാനുനെ നെലു അധികാരി സ്പ്രേറ്റ് മുഹതക വിരാമയാക് തബബിൻ ആദരണീയ സഹൃദ റസവതുനെ അപ്പി ഒഹുട ആരാധന കരപ്പു സന്തതിയ ധാര මේ പ്രാസാංගික സജീവකරණය රස ගන්නට බොහොම හැඟුම්බර නෙවුණු ගී හඳක් හිමි ඔහු අපේ රටේ සිංහල ස්වභාවිත ගීතේ පෝෂණය කරන දෙවන પરම්පරාවේ නියෝජනයක් ගීතේ යථාර්ථවාදී හැඩය ගීතේ භවනානුයෝගී ස්වරය ඔහුගේ ගීත තුල මනාව අපිට විඳින්නට පුළුවන් එවන් ඔහුගේ අපූර්ව වූ ගීතවලින් රසවත් ගීත කිහිපයකින් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු ක්‍රිෂාන්ත රන්දක ප්‍රවීණ ආදරණීය ශිල්පියාණන්ට මේ සඳදිය ධර වේදිකාවට
1: සියලු දෙනාටම අයිමුවන් බොහොම ස්තුතියි මේ ප්‍රසංගයට මේ දැවැන්ත ප්‍රසංගයට මේ ආදරණීය ප්‍රසංගයට මට ආරාධනා කිරීම වෙනුවෙන් දසුන්ට පළවෙනිින් ස්තුතිවන්ත වෙන ගමන් ලක්කන ගුවන් විදුලියට මේ භාර ධූර්‍ය කාර්ය ඉෂ්ට කරන්න ලැබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. රසික ඔබ ඉදිරියේ අද මේ ප්‍රසංගය වෙනුවෙන් මා ගයන පළවෙනි ගීතය මාව රසික ජනතාව අතරට අරන් ගියපු වීපදුරින් කියන ගීතය ගයන සූදානම්. මේ ගීතය මහින්ද දිසානායක කියන ප්‍රවීණ ගීත රචකයා අතින් ලියවුණු ගීතය. සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධනයන්. ඇත්තටම අපූරු ගීතයක්. මේ ගීතය තමා මම ගායන ශාස්ත්‍රයේ බොහොම ඉදිරියට අරන් ගියපු ගීතය. ඉතින් ඇත්තටම මේ ගීතය තුඩින් තුඩ නොගැයුණු කෙනෙක් නැතුව ඇති. ඉතින් මේ ගීතයේ පළවෙනි ගීතයේ විදිහට අද අපි හම්බු

ප්‍රසංගයේ මා ගායන මීළඟ ගීතය අව්වේ මුතුවැට වපුරා කියන ගීතය. මේ ගීතය ගැන ඇත්තටම මට කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. මේ ගීතය ලියවෙන්නේ ගයාමන් දිසානායක අතින්. මේ ගීතය සංගීතවත් වෙන්නේ සමන්ත පෙරරා කියන ප්‍රවීණ සංගීතවේදියා අතින්. ඇත්තටම මේ ගීතය මට ගයාමන් ලියලා දෙනකොට ගයාමන් ලියලා දීලා කිව්වේ ශාන්තය මේ අපේ තාත්තා කියලා. හැබැයි මේක මම කියවුවාම මට හිතුනේ මේ මගේ තාත්තා කියලා. අපේ තාත්තලා එහෙම තමයි. අපිට හැමදේම පුළුවන් විදිහට සැප සම්පත් දීලා ඕන් හැමදාම බඩගින්නේ හිටියා. එහෙම තමයි නූර කලාවේ පියවරුන්ගේ හැටි. මම කියන්නේ අනිත් ඇත්ත එහෙම නැතුව ඇති කියලා. ඉතින් මේ ගීතය ඇත්තම සංවේදී ගීතයක්. අපි අහමු මේ ගීතය.

අද මා තෝරාගත්තු ඊළඟ ගීතය වීපෙදුරෙන් සීඩි පාටයට ගයපු මන්දාරම් අඳුර කියන ගීතය. ඇත්තටම මේ ගීතය බොහොම කතා බහට ලක්වුණු ගීතයක්. මේ ගීතය රසික සහෘද බොහෝ දෙනා තම තමන්ගේ ජීවිතවලට බොහොම ළඟින් තියාගත්ත ගීතයක්. මමත් බොහොම ආදරය කරන ගීතයක්. මේ ගීතය රචනා වෙන්නේ ගායමන් දිසානායක අතින්, සංගීතවත් වෙන්නේ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහත්මයා අතින්. මන්දාරම් අඳුර මැදින් හිරිපොද වෙහි වැටෙන වෙලේ ඇත්තටම මාත් සමග ඇවිදන් යන්න හිටියා වගේම ඔබටත් දැනෙයි. ඔබත් සමග ඇවිදගෙන යන්න තව කවුරු හරි තනියට හිටියා නම් කියලා අපි අහමු මේ ගීතේ.

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
1: අපේ අම්මගේ දරාවද

0: වසක්පුර ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් එක්ස් 5 සහ සුම් එක්ස් 5 සියට් රෝඩි සුවර්ස්
0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: මම නම් දැන් මානම රිලැක්ස්
6: හරියටම හරිනේ
1: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ශීල් ඇක්ටිව් ප්ලස්

0: visite lo trainer.
1: Hæ, må mig komme rejse kan du have det, og jeg får et chillet kan bike kan være nede til gamen.
2: Kalabal er vinde på. Mange bike kan tyres se at premium range ne.
1: Vangunat, vet bare kun at sjove det.
2: Natur, super i vet and dry grip nisa. Siram og corner it. Bye na tu extra mile an pulua. Donne med super i mileage kan sa. Extraordinary performance kan det der. Super i premium look i gang. Se at grip X5 sa. Summit 5. Se at the road is yours.
3: Mamma nande marm relax.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
9: ලඛන මොඩින් ඒසල්
10: සම අනුග්‍රහය
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
14: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
15: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
14: Cybergen මේ next gen එකයි. Cybergen
16: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි.
17: සෙනසුරාදා උදේ 8ට
18: සම අනුග්‍රහය.
19: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහක් හරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්

0: ග්‍රාමීය නනතුරු ආදරණීය සහෘද වසවතුනේ, අපි නැවතත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ සමකෙන් අද මේ ආදරණීය හමුවීම සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ගේ ඇති වගේම නෙළු අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ඇති වගේම ප්‍රශාන්ත රන්දක ප්‍රවීණ ගායන වේදියානන්ගේ මන්තුර ස්වරයෙන් රසගෙන් වෙනවා. ගීතලෝලි හිතවතුනේ නැවතත් අපේ මත්මත කවදි කරමින් රස හැඟුම් පුබුදුවමින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය අරුත්බර ගීතාවලියකින් රසගන්වන්නට අපි බොහොම ගෞරවයෙන් හොඳ අත්පුල් සම්ප්‍රසාදයකින් ඇරයුම් කරමු වේදිකාවට සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදිකාවට.
1: අපේ මීළඟ ගීත වශයෙන් අපි තෝරගත්ත පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් කියන ගීතය මගේ මතක හැටියට මුලින්ම ගැයුණේ විශිෂ්ට සේනේ සරලගී වැඩසටහන කරේ 1981 කියලායි මගේ මතකය. ඉන් පසුව සඳකට පහන කියන කැසට් පටයටත් අපි 1982 දී මේ ගීතය ඇතුළත් කරා. ඔය මාධ්‍ය දෙක තුලින්, මේ කියන්නේ ගුවන්විදුලියෙන් සහ කැසට් පටය තුලින් අස්කන් අතර බොහොම ජනප්‍රිය වුණු ගීතයක් වශයෙන් තමයි මේ ගීතය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙහි තරුණ නිර්මාණයේ මම දක්ෂ තරුණ නිර්මාණකෙක් නෙවෙයි, නිර්මාණකරුවෙක් නෙවෙයි. මම බොහෝ වෙලාවට මගේ තරුණ නිර්මාණ කරවන්නේ ඊට වැඩිය තරුණ නිර්මාණ රසවත්ව කරන්න පුළුවන් සාර්ථක වූ සංගීතවේදින් ළමයි මා කරවන්නේ. මම බොහොම ඉඳලා හිටලා ඉතින් තනුවක් නිර්මාණය කරගන්න වෙලාවල් තියෙනවා. ඒ අනුව තනුවක් මේ සැපයෝගීයක් තමයි, මා විසින්ම සැපයෝගීයක් තමයි මේ පුරපොය හඳට කියන ගීතය. මේ ගීතේ මේ ප්‍රේමයේ රුදුරු විරහව පිළිබඳ මෙන්ම මේ මధుර බව පිළිබඳවද අපූර්වට කියන ගීයක්. ඉතින් මේ පුරපොය හඳට වැනි ගීත ගණනාවක්ම මා ගයා තිබෙනවා. මේ නමුත් මේ ගීතයේදී රචකයා මේ තම අත්දැකීම ප්‍රකාශ කරන්න උපයෝග කරගන්නේ මේ බෙහෙවින්ම නාගරික නොවු වටපිටාවක් කියලායි මට හිතෙන්නේ. මේ කෝල සිතුම්, මාල පොටක්, රබන් සුරල් වැනි යෙදුම් ඔස්සේ මං හිතනවා ඔහු අපේ හිත ගම වෙත ගෙනිනවා කියලා. ඉතින් එවැනි යෙදුම් දැන් බොහෝ වෙලාවට ඇහෙන්නේ නැහැ. මේ සාහිත්‍යයේදී, මේ නිර්මාණකරණයේදී තියෙනවා උචිත බව. ඉතින් අද බොහෝ වෙලාවට ඇහෙන ප්‍රේම ගීතවල ඒ උචිත බවක් අපට මේ දැනෙන්නේ නැහැ. ඉතින් නමුත් එහෙම බලනකොට මේ 70-80 දශකවලදී ඇසුණු මේ ගීතවල උචිත යෙදුම් සහිතව ඉතාමත්ම අපූර්වට ප්‍රේමය ගැන කියවිලා තියෙනවා කියලා මම අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගීතය බොහොම රසිකයන් අතර ජනප්‍රිය වුණු ගීයක්. පුරපෝය හඳට කියන ගීතය අපි දැන් ඒක ගයමු.

මීළඟට 80 දශකයේදී ගැයූ සරල ගීයක් ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් කියන ගීතය. ප්‍රේමේ බැඳීම වෙන්ම වියෝවීමත් මම හිතනවා පොදු අත්දැකීමක් කියලා. ඒ කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ, සෝකේ උපදිනවා ප්‍රේමේ නිසා. ඉතින් අවසානයේදී ජයග්‍රහණය කළත් ප්‍රේමය සෑම විටම මල් මාවතකම ගමන් කරන්නේ නැහැ. අපි ප්‍රේම වෘතාන්ත අපි දන්නවා. ඒවා හුඟක් බොහොම දුක්ඛම් කටළු මැද්දේ ජයගත්ත ප්‍රේමයන් තමයි, විශේෂයෙන්ම දැන් රෝමියෝ ජුලියට් කියන ප්‍රේම වෘතාන්තය ගත්තොත් එහෙම ඉතින් බොහොම දුක්ඛම් කටළු මැද්දේ තමයි ඒක ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් ප්‍රේමයේ සෑම විටම මල් මාවතක ගමන් කරන්නේ නැහැ කියලා මම කිව්වේ ඒකයි. එහෙත් ඒ දුෂ්කරතා හේතුවෙන් එයින් ඈත් වෙන්නේ නැහැ. ඒ ප්‍රේමයේම ඇලී ගැලී පුද්ගල හැසිරෙනවා. ඒ තමයි ප්‍රේමයේ ස්වභාවය. ඉතින් ප්‍රේමයේ නැමැති මේ ඇලීමේ ස්වභාවය තමයි මේ ගීතය කියන්නේ. ඉතින් හැබැයි ප්‍රේමයේ ස්වභාවය දනවන තැනක් තියෙනවා. මේක බොහොම අපූරු තැනක් මේ ගීතේ. පිපි මල් මතින් පිය මං කළෝ දිනුවේද කවදා ප්‍රේමී, විඳි වේදනා සතුටින් දරා පෙරදී ගියේ කවුදෝයින් කියලා. ඉතින් ඒ තමයි සැබෑ ප්‍රේමයේ ස්වභාවය. ඉතින් ඒ වුණාට සැබෑ ප්‍රේමය කියන්නේ මීට එහා ලොකු අර්ථවත් දනවන දෙයක්. ඒ කියන්නේ සැබෑ ප්‍රේමය කියන්නේ නම් ඉතින් ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සීනක සකි, ආලේ බිඳුණු දා කොමකට කඳුළු හෙලනු සකි, ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ඒ කියන්නේ සැබෑ ආදරය කියන්නේ බෝසත් කුලේ ඇත්තන්ගේ ගුණධර්මයක් කියලා තමයි මේ බොහෝ වෙලාවට අපිට හිතන්න තියෙන්නේ. සැබෑ ආදරය. ඒක නිර්මාණකරුවන්ට හසු වෙන විදිහයි මේ. ඉතින් මේක අපූර්ව ගීතයක්. මේ කුමාරදාස සපොතන්ත්‍රි රචනා කරපු. අපි දැන් ඒ ගීතය හම්බුනා.

අපේ මීළඟ ගීතය සිල්පසොඳින් දැනගන්න ගිහින් කියන ගීය වසන්ත කුමාර කොබෝක නමැති ගේයපද රචකයාගේ මා ගැයූ මුල්ම ගීයයි. පසුව මා තවත් ගීත ගායනා කරලා තියෙනවා. ඔහු අතින් රචිත මුල්ම මා වෙනුවෙන් රචිත මුල්ම ගීතය වශයෙන් මේ සිල්පසොඳින් ගීතය.

අපේ මීළඟ ගීය වශයෙන් මේ ප්‍රසංගයේදී ගෑන නුඹේ සුතිට පුන් සඳ පායලා වගේ කියන ගීතය රචනා කළේ සුනිල්ලාර් ගමගේ. සුනිල්ලාර් ගමගේ නිර්මාණකරුවාණන් අතින් රචනා වුණු අපූරු ගීත කීපයක් මට මේ වෙලාවේ මතක් වෙනවා. අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාශය කියන ගීතයත්, එතන නුඹේ සිතට පුන් සඳ පායලා වගේ කියන ගීතයත්, එවැනි ගීත මා ගයා තිබෙනවා. මේ නුඹේ සිතට පුන් සඳ පායලා කියන ගීතයත් ඔහු අතින් රචනා වුණු අපූරු ජනප්‍රිය ගීතයක්. මීට තනු නිර්මාණය එක්කලේ HM ජයවර්ධන සංගීතයේදී යනන් විසිනි.

මීළඟට මං තෝරාගත්තා කඳුළු නැති නිසා හඬන්න කියන ගීතය. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතේ මට තැපෑලෙන් ආපු ගීතයක්. මේ ගීතය රචනා කළා තිබෙනේ නලින්ද සංජීව කියන සහෝදරයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. මේ ගීතය මම රෝහණ අයට දුන්න තනු නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතාම සුන්දර තනුවක් නිර්මාණය කරලා දුන්න. මගේ තෙවන සීඩී තැටියේ ජනප්‍රිය වෙච්ච ගීතේ හැටියට කඳුළු නැති නිසා හඬන්න කියන ගීතය මට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. මං හිතන්නේ මේ ගීතය පටිගත කරලා කාලයක් යනකම් මම මේ කියන පුද්ගලයාව මට මුණගැහිලා තිබුණේ නැහැ. මේ බොහොම මෑතක තමයි මම ඔහුව දැකලා මේ ගීතය ඔහු අතටත් පත් කළේ. ඒ වෙනකම් ඔහුත් මාධ්‍යවලින් පමණයි මේ ගීතය අහලා තිබ්බේ. ඒක බොහොම සුන්දර කාරණාවක්, ඒ හමුවීම. මේ වෙලාවේ මම කැමතියි ඔබට මේ ගීතය ගයන්න, කඳුළු නැති නිසා හඬන්න.

මීළඟට මං තෝරාගත්තා මගේ ගොඩක් මගේ ප්‍රථමයෙන්ම රසිකය අතරට මං ගෙනිච්ච ගීතය ඔබ අසා සිටිනම් කියන ගීතය ගැයුවොත් හොඳයි කියලා ඔබට රස විඳින්න. මේ ගීතය රචනා කරේ මහින්ද දිසානායකයන්, මෙහි තනු නිර්මාණය රෝහණ වීරසිංහන්ගේ. අපි අහලා බලමු. මේ ඔබ අසා සිටිනම් මම මෙසේ කියන්නම්.

මීළඟට මං තෝරාගත්තා මම යන්නම් කියන ගීතය. මේ ගීතය රචනා කරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඒ වගේම මේ ගීතෙත් තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. මගේ ගීත අතර හුඟක් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. මං හිතනවා ඔයගලන්ටත් ගොඩක් ආසාවෙන් රසවිඳී කියලා. එහෙමනම් අවසාන වශයෙන් මම යන්නම්.

මා තෝරාගත් ඊළඟ ගීතය මේ ප්‍රසංගය වෙනුවෙන් මම නුඹට ආදරේ කියන ගීතය. මේ ගීතය බණ්ඩාර ඇහැලියගොඩ කියන ප්‍රවීණ ගීත රචකයා අතින් රචනා වෙනවා. ඇත්තටම මේ ගීතය සංගීතවත් වෙන්නේ ආදරණීය අපේ රජරටම ජීවත් වුණු නාලකාංජන කුමාර කියන වාද්‍ය ශිල්පියාගෙන්. නාලකගේ බොහෝ ගීත හරිම රසවරයි. ඒ ඉවටම මටත් හිතුණා නාලකතට ගීතයක් දෙන්න ඕනි කියලා. ඉතින් මේ ගීතේ එහෙමයි නාලකතට හම්බෙන්නේ. නාලක මට මේ ගීතයට අපූර්ව තනු නිර්මාණයක් කරනවා. මේ එක්තරා විදිහක විරහවක් අපි අහමු. මම නුඹට ආදරේ, නුඹේ පෙමට ආදරේ.

අද මා තෝරාගත්තු ඊළඟ ගීතය ඔබ ගොඩක් ආදරය කරන පංච කල්යාණයේ කියන ගීතය. ඇත්තටම මේ ගීතය බණ්ඩාර හැලියගොඩ ප්‍රවීණ ගීත රචකයා විසින් රචනා කරලා දෙනවා. එච්.එම්. ජයවර්ධනන් අතින් සංගීතවත් වෙනවා. එච්.එම්. ජයවර්ධනන් අතින් සංගීතවත් වුණු ගීත අතරින් වෙනම ආකාරයකට සංගීතය නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම බණ්ඩාර හැලියගොඩ කියන ගීත රචකයා ඇතිනු ආදර ගීත නොලියවෙන අඩුවෙන් ලියවෙන කෙනෙක් විදිහට. නමුත් මේ ආදර ගීතය ලියවුණා. ඇත්තටම මේක රූපවාහිනි සංස්ථාවේදී තමයි මට මේ ගීතේ කොටසක් වෙන්නන්නේ. මම ඒ කොටස අරගෙන යනවා එච්.එම්. හම්බෙන්න. ඉතින් මම හිතනවා මේ ගීතේ බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. අපි අහමු මේ ගීතේ දැන්.

ආදරණීය සහෘද රසවතුනි, ඔබ ආනන්දයෙන් නැරඹ ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන කිය සිංහල සුභාවිත ගීතයේ රසය ඔබේ මත්මතක අවදි කරමින් සමීප කළ සඳදියධාර මේ ප්‍රාසංගික සජීවකරණය හමාර කරමින් අදත් ඔබලඟෙන් නික්ම යන්නට අපට අවසරයි. සුනිල් ලෙදරසිංහ ප්‍රවීණ ගායන වේදියාරණ ඔබතුමන්ටත්, නෙළුව අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනිනි ඔබතුමියටත්, ඒ වගේම ප්‍රශාන්ත රන්දක ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාණනි ඔබතුමන්ටත් මෙහෙවින් විසූතේ අදත් අපේ ගෞරවනීය ඇරයුමෙන් සපැමිණ මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විකීතලෝලේ රසික ප්‍රජාව වෙනුවෙන් රසවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ආදරණීය සහෘද රසවතුනි, හැමදාමත් සිංහල සුභාවිත ගීතයට පෙම් බදමින් සඳදිය දහර සමගින් ඒකරාශී වන ඔබටත් බෙහෙවින් විසූතේ. එමනම් අපට සමුගන්න අවසරයි මෙතෙක් වෙලා ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත. අපි චලිත ලබන සතියේ මුණගැහිමේ බලාපොරොත්තුව පෙරදරිවයි සමුගන්නේ. අද සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579

0: पाने सीते दीवने पुतु पाने
1: सत्यांते रात्रि सुमधुर धर्म देशनय सिनसुराता रात्रि नवेट
2: मिनिसत कमगन बन पदयन मोहय दुरलन
1: ससर मक पिन पुरन ओप සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
4: 75 සිරකටත් වඩා විශ්වාසයේ දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසඳ
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
5: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැනලා
7: ඇත්තට මොකද්ද මේ තාපින් පැනලා නටන හදපු නාඩගම
8: මට ඇත්තටම මේක මතක් විදිහට හරිම බයයි.
7: ඇයි බයට තාප්පෙන් පෙන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
8: අනේ නෑ. මම මේ දැන් පෙන්නේ.
9: තාප්පෙන් පෙන්න.
8: එකපාර මම දන්නේ ඔපේ වාහනයක් ඇවිල්ලා මං ගාවින් නතර කරා.
10: මල්ලී කොහෙටද යන්නේ? මං ගෙදර යන්නේ ඇයි? කොහෙද මල්ලී ගෙවල්? කොළඹ 7ද? නෑ කොළඹ 10 මරදාන.
5: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: Radio ITN. Obe Kotipati Sihinaya Ada Sabaveida Ratri Dahayata Lakkhanda Ahanna Jathika Lotharai Mandale Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakkhanda.
1: බලවරත්‍රි 10යි විනාඩි 1යි අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල අපි සටහන් කරන්න තමයි සූදානම් වන්නේ. අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දන නිදහන හඳහන NLB ගොවිසතේ වගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලොතරැයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට.

0: ලොකු සිරහින දකින අයත් වැය කරන්නේ පුංචි රුපියල් 40ක්. ඒ හැම හීනයක්ම සැබෑ කරන වසනාවන්ත දිනුම් වාර 8ක්. එනල්බී ජාතික ජයවරණේ අදත්. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හාර අමරසේකර මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් හිමන්ති මානෙල් කුමාරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ඒ.එම්. අරීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති දිස්නා චාන්දනී අබේසිංහ මහත්මිය. අපි දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ මිලදී ගත්ත එනල්බි ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන්. ජයග්‍රාහී 524 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි දැන් තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ ජේ වසනාවන්ත අංක 0.127. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් වචේකාබද් අරමුදලට දායක වන ඔබේම එන්.එල්.බි. ජය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 260 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,717 දෙනෙක් බිහි කළා. බලමු අද ඔබ ජය ලැබූ හැටි දැන්. රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්ත ලොතරැයි පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් එස් සෙල්වරාජා කල්මුනේ, TU හෙට්ටිආරච්චි නාවලපිටිය. වසනාවන්තයන් 36 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රාහකයන් 78,438 දෙනෙක් අතර රුපියල් 71,20,400ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වන නියත ධනයෝග හඳ හන ඔබව දිනවන වසනාවන්ත 1565 වන දිනුම් වාරය දැ අපි යමු. එහෙනම් දිනුම් වැඩි මචං. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. ලග්න සංකේතයේ මකර රුපියල් 150කට වඩා වැඩියෙන් තියෙනවාද හඳ හන සුපිරි ත්‍යාගය. ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. මෙන්න හඳ හන පළමු ජයග්‍රහී අංකය අංක 17. ලග්න සංකේතයේ මකර පළමු අංකයේ අංක 17 අපි තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. අංක 52 යන්ත්‍රයේ ක්‍රියාත්මකයි අපි තෝරගමු තුන්වන වාසනාවන්ත අංකය. අංක 47 තීරණාත්මක අවසාන අංකය අපි දැන් තෝරන්නේ. අංක 55 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 139 දෙනෙක් මෙහි කළා. බොහොම ස්තුතියි. බලමු දැන් අද වසනාව ගැන. රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා හෙට්ටිපොළ අලෙවි නියෝජිත ඒ.එස්. ප්‍රේමරත්න. ඒ සමග සමස්ත වසනාවන්තීන් 139,134 දෙනෙක් අතර රුපියල් 94,87,540ක මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳ හන ලොතරැයියක් මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි ත්‍යාගය රුපියල් 50,73,131.60ක්. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයියේ වසනාවන්ත 4,498 වන අද දිනුම් වාරෙන් ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම් වෙන්න. එහෙනම් අපි සූදානම් ගොවිසෙත ඔබේ වාසනාව වෙනුවෙන්. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය F. ජයග්‍රාහී අංක 4 මේ අන්තරයේ ඇසුරෙන් තෝරගමු අපි දැන්. රුපියල් කෝටි 7කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙන ඔබට දිනා ගන්න ගොවිසෙත අද දිනුම් වාරෙන්. අංක 46 පළමු ජයග්‍රාහී අංකය අපි තෝරන්නේ දැන් දෙවන වසනාවන්ත අංකය. අංක 63 අපි බලමු යන්ත්‍රය තෝරා දෙන තුන්වන වසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 10 ගොවිසෙත වසනාව තහවුරු කරන සිවන ජයග්‍රාහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 52 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 60 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභීන් 798 දෙනෙක් මෙහි කළා. ස්තුතියි. බලමු අද වසනාව ගැන දැන්. ගොවිසෙත අදිනුම් වාරයෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ ලොතරැයි පත අලෙවි කළා ඔබට උඩ පදිය පැලැල්ල අලෙවි නියෝජිත එස්.එම්.ඒ. ප්‍රේමලාල්. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ඔබ ගලප ගත්තොත් කොවිසි තලතරයෙන් විතරයි රුපියල් දෙලක්ෂ පනස්දහසක් දිනාගන්න පුළුවන්. අද වසනාවන්තයෙන් පස් දෙනෙක් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් දිනාගත්තා. ඒ ලොතරැයපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් තුෂාර සංජීව මහනුවර, හේමමාලි කොතලාවල බොක්කාවල, ශිරෝම දීපිකා රාගම, උපාලි විට්ටච්චි කිතුල්ගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත ලොතරැයපතක් ඔබට අලවි වුණා. සමස්ත ජයග්‍රහකයින් 126,813 දෙනෙක් අතර රුපියල් 1,947,680ක මුදලක් ගොවි සෙත අද දිනුම් වරෙන් බෙදා දුන්නා ඔන්න අපි ඔබට. එහෙනම් අමතක නොකර හෙට මිලදී ගන්න ගොවි සෙත ලොතරැයියක් මෙන්න සුපිරිත්‍යාගය රුපියල් 7,37,02,951,756ක්. දවස සුබයි, සිහින දිනයි. මේ කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැනයි. සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා. තෑගි දිනා ගන්න බොහොම පහසුයි. දැන් ඔබට ඔන්න බලන්න තෑගි. සුබ ලග්නය සමග ජයග තුන ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදුනි රුපියල් 105ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයග තුනක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාගාංකේ ඔබ ගලප ගත්තොත් අපි දෙනවා මුදලින් රුපියල් 25,000ක්. තව තෑගි රසක් තියෙනවා මුදල් තෑගි ලෙස ඔබට දිනා ගන්න අලුත් වුණු සුබ දවසක් ලොතරැයිය. ඔබට සුබ ගෙනන වසනාවන්ත 372 දිනුම් වාරය දැන්. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය කටක. අපි එහෙනම් දැන් සුභාංක තුනක් තෝරගමු. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,607. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජවේකා බද අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 252 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලැබින් 1,301 දෙනෙක් බිහි කළා. සූති බලමු නේද එහෙනම් අද වාසනාව ගැන. සුබ දවසක්. අද 372 දිනුම් වාරය රුපියල් 50,000 ත්‍යාග 8ක් ඔබ අද දිනා ගත්තා. වසනාවන්තයෙන් 41 දෙනෙක් ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් අද දිනා ගත්තා. සමස්ත ජයග්‍රහකයින් 111,505 දෙනෙක් අතර රුපියල් 92,39,420ක මුදලක් බෙදා දුන්නා අපි. දහසක් බලාපොරොත්තු තියාගෙන මිලදී ගත්ත ලොතරැයියට මෙතැන් සිට වාසනාව අරගෙන එන්න සූදානමින් ඉන්නවා රංගනා සමගින් ගයත්‍රී.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණා
2: රුපියල් 1000ක්ම අපි.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අපි. අංක තුනට
1: 50,000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දැවැන්ත එක සුපිරි තෑග්ගක් නෙමෙයි, ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක්ම ඔබට දිනා දුන්න එකම ලොතරැය NLB මෙගා පව. ඔබේ විශ්වාසය ඒ විදිහටම තහවුරු කරමින් රුපියල් කෝටි 47ක්, රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්නා වගේම ඔබ බලාපොරොත්තු වෙන රුපියල් කෝටි 29 ඉක්ම වූ මෙගා සුපිරි තෑග්ගත් අනිවාර්යෙන්ම ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අදත් අපි ආරම්භ කරනවා NLB මෙගා පව. මෙගා පව ලොතරැයියක් අතට ගන්න ඔබ හොඳින්ම දන්නවා දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන් කියලා. සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගත්තොත් මේ දකින මෝටර් රථය ඔබේම කරගන්න ඔබට පුළුවන්. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි තෑගි තුන පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ ඔබේ ජීවිතේ හීන හැබෑ කරන මෙගා පව 2604 වෙනි දිනු මැදිමේ වාරය. මෙගා පව තුළින් ඔබට වාසනාව ගේන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P. ඊළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 26. ඊළඟට අපි තෝරගන්නවා වාසනාවන්ත අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 46. ඊළඟ ජයග්‍රහී අංකය අංක 74. ඊළඟට වාසනාව ගෙනවා අංක 48. අවසන් ජයග්‍රහී අංකය අංක 52. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගාපවලොතරයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 56 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාවේ තොරතුරු. අද දවසේ මෙගා පවතුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 4 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත උත්‍රයිපත් අලවි කරනවා. KG ජයන්ත ගමගොඩ, WD ප්‍රියදර්ශනී පාදුක්ක, PH චන්ද්‍රපාල බලංගොඩ, එතෙක්කම M රත්නායක බොරලැස්ගමුව. ඒ අනුව අද දවසේ මෙගා පවතුලින් සමස්ත වාසනාවන්තීන් 127,953 දෙනෙකු අතරේ රුපියල් 81,80,440 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පව හෙට ඔබේ මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 29,87,51,166. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 2286 වෙනි දින මැදිමේ වාරේ. එහෙමනම් ධන නිධානයෙන් රුපියල් 9,22,00,000 මුව සුපිරි තෑගක් ඔබේ කරගන්න දැන් සූදානම් වෙන්න. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. ඔබේ අතේ තියෙන ධන නිධානය ලොතරැයියත් එක්ක ගැලපෙන්න ඕන ජයග්‍රහී අංක 4 ඊළඟට අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 80. ඊළඟ ජයග්‍රහී අංකය අංක 58. ඊළඟට වාසනාව ගේනවා අංක 19. අද අවසන් ජයග්‍රහී අංකය අංක 64. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයියක් ධන නිධානය කියන්නේ මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභියෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් මේ වන විට අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද ධන නිධානයේ වාසනාව ගැන. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක්ම අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා JA බන්දුලතා සෙවනගල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, AR බ්‍රාන්ඩ්දීන් පුත්තලම. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තීන් 95,427 දෙනෙකු අතරේ රුපියල් 58,78,720 මුදලක් අපි බෙදා දුන්නා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්නා වගේම හෙට දවසේදී ධන නිධානයෙන් ඔබ වෙනුවෙන් සූදානම් කළ තියෙන සුපිරි තෑග්ග ඔබට දිනා ගන්න පුළුවන්. සම්පූර්ණ වටිනාකම රුපියල් 9,25,40,288,72. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 6,256 වෙනි දිනු මැදිමේ වාරේ. රුපියල් කෝටි 2 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත අංක 6ත් අපි දැන් තෝරගන්න. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජයග්‍රහී අංක 224932. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ලක්ෂපති වාසනාවන්තීන් 4,055 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 222 දෙනෙක් එක්ක සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන. අදත් මහජන සම්පතෙන් සුපුරුදු පරිදි රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා ආර්යම්පති NLB අලවි නියෝජිත N. රුක්මාධවන් මහතා. ඒත් එක්කම රට පුරාම ලක්ෂපති වාසනාවන්තයින් 21 දෙනෙකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා ශ්‍රීමති විධානපතිරණ මොරවක, UHA වෛද්‍යරත්න මාතර, MM මුනිදාස කොට්ටාව, නන්දික සිරිසේන හෝමගම, AG චන්ද්‍රපාල ගෝවින්න, BW ශ්‍රියාලතා යක්කලමුල්ල, LP චන්ද්‍රපාල පන්නල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, KG ආර්යරත්න හසලක, තිවංක ජයරත්න කඳපොළ, ප්‍රියන්ත පද්මසිරි කෙසල්පොත, AAS අමරසිංහ නොච්චියාගම, M නිතර්ෂන් චංකානේ, HA සෝමසිරි කලවාන, සමීර මාලියද්ද අනුරගම, TF ඩේන් කොටිකාවත්ත, සුසන්ත මිල් රෝයි රාගම, BM පොඩිරාලහාමි නාරම්බල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, ඒත් එක්කම කෑගල්ල සහ හම්බන්තොට කියන දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 273,331 දෙනෙකු අතරේ රුපියල් 2,19,46,80 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,28,22,752ක්.

0: අද වියදමට අද සම්පත මේ 2026 වසරට රුපියල් 256,000 වාසනාවන්තීන් 377 දෙනෙක් බිහි කළා තියෙනවා. ඒ විදිහට වාසනාවන්තීන් බිහි වෙන්නේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද සම්පත ජයග්‍රහී 831 වෙනි දිනු මැදිමේ වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක 4932. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් දෙදෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත රත්‍රයිපත් අලවි කරනවා KA දිසානායක මඩවල උල්පත සහ ගාමිණී සිල්වා පස්සර. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ මේ විදිහට අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,20,30,200 මුදලක් අපි බෙදා දුන්නා. රටරයි වර්ග 8කින් වාසනාවන්ත පෑ භාගයකින් අදත් රට පුරාම වාසනාවන්තයින් 979,418 දෙනෙකු අතරේ රුපියල් 8,48,32,480 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන එන්න අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLD.

ihtiyacın var diye.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතේ ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩවෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश ज्ञानन वहन से गंपुल मीतलाव कोहमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාවදී 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

да се си на сасато я не бъдете, ви каше, пириди, лалям ви те надея, знаю паддатие пина ви имете, рудире, павитрататуете, манасика санхиндиява ети ви имете, хейтуен бевен, манасика нимна, ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙවිවසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.